0: තේරෙන්නේ නැහනේ තින්නේ ද. හා අපි නැතු කොහොමද ඉන්නේ කියන එක තේරෙන්නේ නැහැ.
1: ඔව් දැන් මේ ඇඟිල්ල පාඩ කරන එක දැන් ආ ඡන්ද දෙකදී භාවිතා කරන්නේ නැහැ කියලා යෝජනාව අරගෙන තියෙන්නේ නේද? ඉතින් මැතිවරණයකදී ආය නැවත එතකොට ඔයාගේ ඇඟිල්ල පාඩ වෙන්නේ නැහැ. ඔය වර බැන බැන හිටපු ප්‍රශ්න ටික නැහැ. ඡන්ද දීලා නැත්තම් සමහරව ඉක්මනට දුරවන සැලුන් එකට නේද? ඇඟිල්ල පාඩ කරලා ඒක අයින් කරගන්න කියලා. ආයෙත් ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒ තීරණ අරගෙන තියෙනවා. කොමුණත් දැන් මේ සම්බන්ධයෙන් මේ මැතිවරණ විශ්ලේෂකින් කියන විදිහට නියපු මේ තීරණේ අහෝසි කිරීමත් එක්ක මැතිවරණයකදී රුපියල් මිලියන 100ක් විතර අපිට ඉතුරු කරගන්න පුළුවන්. කියන්නේ කෝටි 10ක් විතර මුදලක් අපිට ඉතුරු වෙනවලු මේ හරහා. දැන් තාක්ෂණික ක්‍රමවලට ලෝකෙ ගිහිල්ලානේ තියෙන නේද? තාමත් අර ඉතින් ප්‍රාථමික විදිහට යන්න ඕනේ. එතකොට ඒකට විකල්පයක් හදයි මොකක් හරි. කොහොමරි මේ සම්බන්ධයෙන් කියලා තියෙනවා පෙෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහත්තයා කියලා තියෙනවා. රුපියල් මිලියන 100ක් හෙවත් කෝටි 10ක් විතර ඉතුරු වෙනවා මේ වැඩින් කියලා. ඒක නිසා මේ යෝජනාව දීර්ඝ කාලයක් තිස්සේ යෝජනා වෙලා සංවාද විසංවාද තර්ක මැද කොහොමරි ඇවිල්ලා අවසානයේදී කොහොමරි ඔන්න ඇඟිල්ල පාට නොකරන්න තීරණය කරගෙන තියෙනවා මැතිවරණ කොමිෂන් සභාව.
0: ඒ වැඩෙත් හරි.
1: ආයෙත් ප්‍රශ්න තියාගන්න එපා. ඡන්දෙ දාන්න තියාම තියෙන්නේ නේද? සමහරව ඡන්දෙ දාන්න යන්නේ නැහැ නේ. ඕකටත් බයයි නේද? ඇඟිල්ල පාට කරනවා කියලා ඡන්දෙ නොදා ඉන්න පුරවැසියොත් අපේ රටේ ඉන්නෝනේ. අනේ ඉතින් මෙහෙම පුරවැසියෝ නේද අපේ රටේ. ඡන්දේ මිනිසුන්ගේ අයිතියක් නෙන්නේ පුනේ. දැන් සමහර ගොඩක් අය කියනවා මන්නම් ඡන්දෙ දාන්නේ නැහැ. ඡන්දෙ දාන මට එපා වෙලා
0: තියෙන්නේ.
1: එහෙම කියනවනේ ගොඩක් අය නේද?
0: ඡන්දෙ දාලා තේරුමක් නැහැ
1: කියලා. තේරුමක් නැහැ කියලා කියන අය ඉන්නවා. කාටවත් දෙන්නේ නැහැ කියලා. සමහරව කියනවා ගිහිල්ලා ඡන්දෙ ගොලේ මේ එක එක වැඳලෙනවා කියලා. ඒක අපි කරන ලොකු වැරද්දක් නේද? එහෙම කරන්න බෑ. මිනිසුන්ගේ මූලික අයිතියක් තමයි ඡන්දය කියන දේ. ඒක අපිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම සහතික කරලා තියෙන ඡන්දේ දාන්න ඕනේ. ඡන්දයක් තිබුණොත් හොඳේ. ඡන්දයක් තියෙන ඉතින් ඡන්දයක් එයිද කියන ප්‍රශ්නයක් නම් තියෙනවා. පලාස් සභා නිකන් පේනතෙක් මානකවත් නෑ වගේකුත් තියෙනවා. කවදාද ඉතින් තියන්න වෙයි ඕක. එතකොට බලමු එහෙනම් අපි.
0: ඔයත් කවදා හරි ජනාධිපති වුණාට පස්සේ හරියට පිළිවෙලට වැටික් කරන්න චාම. හරි.
1: ඒ කවුද ජනාධිපති කවුද වැඩ කරන්නේ නැත්තේ හරියට දැන්?
0: නෑ මං කියන්නේ ඔයා ජනාධිපති වුණාට පස්සේ ඉතින් ඔය කියන ප්‍රශ්න ටික ඔක්කොම ඈත් කරලා ඉවර වෙලා හරියට වැඩේ කරන් යන්න ඕනේ මන්නම් කියන්නේ.
1: විහිල් කරන්න තියෙනවද? ජනාධිපති.
0: ඇයි බැරි?
1: ජනාධිපතිගේ මරණාදර සමිතියේ සභාපතිවත් වෙන්න බැරුව මම කොහොමද මේ ජනාධිපති වෙන්නේ?
0: යෝන් පාර්ලිමේන්තු මේ ගියපු මිනිසුන්ට ඕවා බෑ. එහෙනම් ඉතින් යමු අපි.
1: අපි යන්න තමයි යන්නේ. ඉතින් ඔයාට ජනාධිපති වගේ කෙනෙක් වාට හීන තියෙන හොඳයි නේද? අපිට තිය හීන තියෙන්න ඕනේ. හීනවල සීමාවක් නැහැ. ඒ වගේම තමයි ඔයාගේ ජීවිතේ දිනා ගන්න හීනත් ඔයාලා තියෙනවා නම් ජාතික ලොතරැය මණ්ඩලය ඔයාලගේ ඉන්නවා කියලා මතක තියාගන්න. ජාතිය මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැයපත් වැඩි වැඩියෙන් ගන්න. කෝටි ගණනක දිනුම් අවස්ථා
0: තියෙනවා. ඒ වගේම තමයි ඔයාට පුළුවන්කම තියෙනවා දකින තැනින් බලන තැනින් ධන නිධානය ගත්තොත් එහෙම කෝටිපතියෙක් විශ්ලක්ෂපතියෙක් වෙන ගමන් සුපරදු තෑගි වලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් ඔයාගේ කරගන්න.
1: ඊළඟට හිත හිතින්න දෙයක් නැහැ. අපේ රටේ ඒකහබ ධර්මදුරටත් විශාල දායකත්වයක් ලබා දෙනවා ජාතික ලොතරැයි මණ්ඩලය. වැඩි වැඩියෙන් ගන්න කියලා තමයි ඔබට ආරාධනා කරන්නේ. ජාතික ලොතරැයි මණ්ඩලයේ ධන නිධානයේ ලොතරැයිපත් අරගෙන ජීවිතේ හීන හැබෑ කරගන්න කට්ටියප නේද?
0: එහෙනම් ඉතින් ඒ ගැන මතක් කරන ගමන් අද අපි වැඩසටහන නිමා කරන්න ලෑස්ති. හෙට උදේ 7 වෙද්දී අපි එනවා ද වෙල්කම් ෂෝ ප්‍රෝග්‍රෑම් එකට. හෙට සිකුරාද හෙට දවසට කොහොමත් හැමෝම හරි ආසාවෙන් යන්නේ චාමර. මොකද ලෝන් වීකෙන්ඩ් එක යනවා කට්ටියට.
1: ලෝන් වීකෙන්ඩ් එක යනවා. තියෙන තුට්ටු දෙක ඔක්කොම ඉවරයි නේ.
0: තුට්ටු දෙකක් තියෙනවා. ආ තුට්ටු දෙකක් තියෙනවානේ. අද පඩි හම්බ වෙනවානේ සමහර කට්ටියට ඉවරයි.
1: අද තියෙනවා ඇති. ඒක ඊට පස්සේ පොසොන් සති ඉවරනහම ඉතින් ආයෙත් හිටපු කෙනාම තමයි දෙන්නේ. පරිස්සමෙන් අර පිරිමැස්සෙම ඉතින් වියදම් කරමු අපි නේද? එහෙනම් පරිස්සමෙන් නෑ ලොකු වියදමක් නෑ. හැබැයි දන්සල් තියෙනවා නේ. කෑම වියදම ඉතුරු වෙනවා.
0: දන්සල් තියෙනවා.
1: තෙල් වියදමත් අඩු කරලා තිබුණා නම් නේද? මේක තමයි එහෙනම් නිවාඩුව කට්ටියට.
0: කට්ටියට නිවාඩුව.
1: ඔව් පරිස්සමෙන් එහෙනම් ඉන්න අපි වැඩ ටික අද මේ විදිහට ඉවර කරනවා. එහෙනම් හෙට දවසේ උදේ 7ට එන්න. එහෙනම් ජය වේවා හැමෝටම.
0: මනිෂා වෙතෙන්ද සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් අරගෙන යතෙකු උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන් සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් අහන්න පුළුවන් කියන එක මතක් කරගෙන ගමන් අතට අපි ගිහින් එන්න.
1: ජය වේවා මං චාමර.
0: මම නිපුනිකා. සබදාසක් කාලාට.

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක 89.1 89.3 Supreme Radio
3: අයිබෝවන් සුබදාසන කලුත් පැයක වෙලාව මතක් කරන්නම් උදේ 10:00 දැන් වෙලාව.
4: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
5: වාර්තා පිට වාර්තා කබනි කෝටි 8 NLB දනඩේ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බිල දීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 89.3 Supreme Radio.

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. අයිබෝවන්, සුබම සුබ උදෑසනක්. උද 10යි විනාඩි 5යි දැන් වෙලාව. එහෙමනම් ඉතින් දැන් රසට කෑම බීම හදන්න බලාගෙන හිටපු කට්ටියට, එහෙමත් නැත්නම් රසට කෑම වේලක් කන්න බලාගෙන අලුතින් අපිට හදන්න පුළුවන් කෑම, ඒ කෑම වලට එකතු කරගන්න බලාගෙන හිටපු හැමෝටම ඔන්න කියාපුම දවස තමයි සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් රසපිරි බ්‍රහස්පතින්දා දවස කියලා කියන්නේ. එහෙමනම් ඉතින් පුරුදු විදිහටම අදත් රෙසිපීස් දෙකක් අරගෙන ඇවිල්ලා තියෙනවා ඔයාට කියලා දෙන්න. මොනවද මේ? දැන් මෙහෙමයි, අලුත් අලුත් කෑම බීම ට්‍රයි කරන්න අපි හැමෝම කැමතිනේ ඒ දේවල් හදන විදිහ ගැන දැනගන්න. සමහර කෑම තියෙනවා අපි හදන විදිහ ගැන ඇත්තටම දන්නවා, හැබැයි මේ ඒ හදන විදිහට හැදුවොත් එහෙම අපිට කෑම එක දවසක් ඇතුළතදී හදාගන්න බෑ, පොඩක් අමාරුවේ වැටෙනවා. එහෙම රෙසිපීස් තියෙනවනේ නේද? අපි කෑම එක හදන්නත් දන්නවා, හැබැයි ඒ කියලා දෙන විදිහට හැදුවොත් එහෙම පොඩක් ප්‍රශ්න ගණනාවකටත් අපිට මූණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි ඉතින් එහෙම ප්‍රශ්නවලට මූණ දෙන්නේ නැතුව දන්න රෙසිපි එකක් වුණත් හරිම ලේසියෙන් පහසුවෙන් ඔයාට මම කියලා දෙනවා. සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් රසපිරි බ්‍රහස්පතින් දා තුලින්. එහෙමනම් ඉතින් අද තොන ලෑස්ති වෙලා ඉන්නවා පුඩින් එකක් හදන විදිය ගැන කියලා දෙන්න. සමහරෙන් අපි හදන පුඩින් නෙවෙයි, මේක පොඩ්ඩක් වෙනස් පුඩින් එකක්. ඉතින් පුඩින් එක හදන විදිහ ගැන ඔයාට කියලා දෙනවා. ඒත් එක්කම තව තියෙනවා ඉඩ්ලි එකක් හදාගන්න විදිහ ගැන. සාමාන්‍යයෙන් අපි කන ඉඩ්ලි එක නෙවෙයි, මේක චුට්ටක් තව අඩුම කුඩුම ටිකක් මේකට ඇඩ් වෙනවා. අන්න ඒ දේවලුත් එක්ක තමයි මේ ඉඩ්ලි එක හදාගන්න විදිහ ගැන මම කියලා දෙන්නේ. ඊට පස්සේ තවත් පුංචි විශේෂ දෙයක් ගැන මම ඔයාට කියලා දෙනවා. දැන් කොමඩු ගෙඩියක් තෝරගෙන අපි සුපර් මාකට් එකට හරි, එහෙමත් නැත්නම් මාකට් එකට හරි, කඩේකට හරි ගියාට පස්සේ සමහර කාලකට අපි හිතනවානේ, ආ මේ කොමඩු ගෙඩිය නම් ඉදිලා වගේ, මේක හරි, මේක ගෙදර අරගෙන යනවා කියලා. ඔන්න දැන් කඩේ මුදලාට සල්ලි දීලා ගෙදර අරගෙන එනවා. හැබැයි ඉතින් ගෙදර අරගෙන ආවට පස්සේ මේක කපලා බැලුවට පස්සේ තමයි අපි දැනගන්නේ, දෙයියනේ මේ කොමඩු ගෙඩිය ඉදිලා නැහැනේ කියලා. එහෙම නේද? ඔය වගේ දේවල් අනන්ත අප්‍රමාණ අපිට වෙලා තියෙනවා. අය නෑ කියන්න බෑ, ඕන කෙනෙක්ට මේ වගේ ඇත්තකෙම් තියෙනවා. මෙන්න මේ විදිහට අමාරුවෙන් නොවැටි, හරිද? අමාරුවේ වැටෙන්නේ නැතුව හරිම ලේසියෙන් කොමුඩු ගෙඩියක් තෝරගන්න විදිහ ගැනත් මම ඔයාට කියලා දෙනවා. ඉතින් මේ දේවල් දැනගන්න නම් අනිවාර්යෙන්ම මේ පැය දෙක මගහැරගන්නේ නැතුව ඔයාට සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් අහගෙන ඉන්න සිද්ධ වෙනවා. මොකද එහෙම අහගෙන හිටියොත් තමයි ඔයාට මේ කියපු සියලුම දේවල් අක්කුරටම දැනගන්න පුළුවන්කම ලැබෙන. ඉතින් ඒ නිසා දෙකටම ඔය විදිහට 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න කියන දේත් මතක් කරනවා. හරි, එහෙමනම් ඉතින් මේ දේවල් ටිකත් මතක් කරගෙන, තව මතක් කරන්න දේවල් ටිකක් තියෙනවානේ. ඔයාට පුළුවන් යන්න අපේ සුප්‍රීම් රේඩියෝ ෆේස්බුක් පේජ් එක පැත්තට ගිහලා බලන්න මොන වගේ දේවල්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. තාමත් අපේ ෆේස්බුක් පේජ් එක ෆලෝ කරලා නැත්නම් අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න මතක තියාගන්න ඕනේ. ඒත් එක්කම මම TikTok එක පැත්තෙන් TikTok ලයිව් එකක් කරන. ඔයාට පුළුවන් සුප්‍රීම් රේඩියෝ TikTok පේජ් එක ෆලෝ කරලා තිබ්බොත් මගේ ලයිව් එකට ජොයින් වෙන. දැන් ෆලෝ කරලා තිබ්බොත් ආයිතින් ඔයාට ලයිව් එක පටන් ගත්තද කියලා බලාගෙන ඉන්න දෙයක් නැහැ. මොකද ඔයාගේ ෆෝන් එකේ නොටිෆිකේෂන් එකේ එනවා. හැබැයි ඉතින් ෆලෝ කරලා නැත්නම් ඔයා මතක තියාගන්න ඕනේ, අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න. හරිද? එහෙමනම් ඉතින් අවශ්‍ය දේවල් හැම දෙයක්ම මේ විදිහට මතක් කරගෙන ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. දිගටම අහගෙන ඉන්න. උදේ 10:08 යෝම අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල්. මම මනිෂා.

0: මොන ප්‍රශ්නයාවත් මම මගේ ගමන යනවා. මට මාව විශ්වාසයි. එහෙම හිතන්න ජයග්‍රහණය කිරීම හරිම පහසු වෙයි. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුභ දවසක්.
1: සුභ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තෑගි පැඩි
1: වෙලා. අංක 1යි ලග්න 1යි
2: 100ක්ම ඔබ යතේ.
1: අංක 2ක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ.
1: අංක 2යි ලග්න 1යි
2: 2500ක් අතේ. අංක 3ට
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුභ දවසක්.
3: දවස සුභයි සිහින දිනයි. සුභ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: ඔයාගේ ජීවිතයට ආදරේ හැමදාමත් හොඳම මතක අලුත් කරන එකම තැන
5: Supreme Lifestyle.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලව මතක් කරන්නම් උදේ 10යි විනාඩි 17යි.
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: happening evening drive එක
5: lead කරන
6: ඔබ ඉන්නේ කොහෙද කියලා
7: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
8: මොනි කර තරුවක් තමත් මොනි කර තරුවක්
4: back to back සින්දු අහන්න
9: let's go
10: every weekday at 4 p.m. in porto with ashiyali
11: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
12: 89.1 89.3 Supreme Radio.

0: එක 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රට
1: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගයේ දිනාගත් නුවරඑළියේ එරන්ද පත්මකුමාර මහතා.
2: අයිවත් මම එරන්ද පත්මකුමාර. මං ආවේ නුවරඑළිය ඉඳලා. මටත් ගොවිසෙත දිනුමක් ඇදුනා. අද මං ඒ දිනුම ගන්න ආවා. සෑහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා තයාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මං වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට්පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ. ඇත්තට මමත් විශ්වාස කරේ නෑ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මං විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණයක් ලබා දෙනවට.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

එක 89.3 Supreme Radio.

0: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
1: ඇයි යන්නේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
2: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
3: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
2: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
4: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
5: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
6: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
5: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේනේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
7: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න ගැලපෙනම මියුසික් වයිබ් එක.
3: සුප්‍රීම් මියුසික් සන්දේ.
7: ඉනිදා උදේ 9ට.
6: ඉගෙනන සර්.
3: The welcome show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
0: දන්නවද යුද්ධට ගියපු වලහෙක් හිටියා කියලා?
5: යුද්ධට ගිය වලහෙක්? අපේ ඉතිහාසයේ අපි කඩුල් ලතා වගේ අත්තු ගැන අහලා තියෙනවද නේද?
0: 1942 දී ඉරානයේ හැමඩන් වලදී පෝලන්ත සොල්දාදුවන්ට මුණ ගැහෙනවා ජාමර පොඩි බලස්පටියෙක්. ඊට පස්සේ මේගොල්ලෝ නම තියෙනවා වොයිටෙක් කියලා. වොයිටෙක් ව නිල වශයෙන් පෝලන්ත 22 කාලතුවක්කු සමාගමේ සොල්දාදුවෙක් ලෙස ලියාපදිංචි කරනවා. වොයිටෙක් කරපු වේරක්‍රියාවක් නිසා වොයිටෙක් ව කෝප්‍රල් තනතුරකට පවා උසස් කරනවා. 22 බලකායේ නිරලාංඡනයේ විදියට කාලතුවක්කු උණ්ඩයක් අතින් ගත් වලසෙක්ගේ රූපයක් පවා තෝරගන්නවා.
3: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
8: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
3: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
9: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙන සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.

උදේ 10යි විනාඩි 35යි දැන් වෙලාව. දැන් රසපිරි බ්‍රහස්පතින්ද අහගෙන ඉන්නකොට අනිවාර්යයෙන්ම ලේසින් හදාගන්න පුළුවන් දේවල් අනිවාර්යෙන් ඔයාලට කියලා දෙන්න ඕනේ. ඉතින් මට හිතුණා මුලින්ම කියලා දෙන්න ලේසියෙන්ම ඉඩ්ලි එකක් හදාගන්න විදිහ. දැන් ඔයා කියන්නේ අප මනීෂ ඉඩ්ලි හදන විදිහ දන්නවා කියලා. හරි හරි, ඔයා හදන දන්න ඉඩ්ලිනේ මම හදන්නේ කියලා දෙන්නේ රුලන් ඉඩ්ලි. මීට කලින් කාලා නෑ නේද රුලන් ඉඩ්ලි? හරි, දැන් ඔයා මේ රෙසිපි එක හරියට අහගෙන ඉඳලා මේ වීකෙන්ඩ් එකේ අනිවාර්යයෙන්ම හදලා බලන්න ඕනේ රුලන් ඉඩ්ලි එක. හදලා බලලා රසත් මේ පැත්තට කියන්න ඔයා මතක තියාගන්න ඕනේ. හරිද? හරි, ඉතින් ඔයාට මේ රුලන් ඉඩ්ලි එක හදන්න ඕන වෙන දේවල් ටික මම මුලින්ම මතක් කරන්නම්. ඔයාට ඕන වෙනවා රුලන් කෝප්ප එකක්. හරිද? රුලන් කෝප්ප එකක් ඕන වෙනවා. ඊට පස්සේ යෝගට් හරි කිරි කෝප්ප භාගයක් හරි ඔයාට ඕන වෙනවා. මේකට ෆ්‍රෙෂ් මිල්ක් උනාට ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම වතුර කෝප්ප භාගයක්වත් ඔයාට ඕන වෙනවා. ඊට පස්සේ ගාගත්ත කැරට් ටිකක්, කොත්තමල්ලි කොළ හරි එහෙමත් නැත්නම් කරපිංචා කොළ ටිකක් හරි ඔයාට ඕන වෙනවා. ඊට පස්සේ බේකින් සෝඩා තේ හැඳි කාලකුත් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අන්තිමට රස අනුව ලුණු තමයි ඔයා මේකට පාවිච්චි කරන්න ඕනේ. ඔන්න ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි ඔයාට මූලික වශයෙන් මේ රුලන් ඉඩ්ලි එක හදාගන්න උවමනා වෙන්නේ. ඊට පස්සේ මම කියන්නම් කොහොමද මේ රුලන් ඉඩ්ලි එක හදාගන්නේ කියලා. මුලින්ම ඔයාට කරන්න තියෙන්නේ රුලන් ටික පෑන් එකකට දාගෙන ටිකක් රන්වන් පාට වෙනකම් මේක මේ බැදගන්න එක තමයි ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒකටම අර ඔයාට මම ගන්න කිව්වනේ යෝගට් හරි කිරි හරි මෙන්න මේ දෙකෙන් ඕන එකක් ඔයාට මේ මිශ්‍රණයටම දාගෙන අර අපි බැදගන්න රුලන් එකටම දාගෙන ඒකටම වතුරයි රස අනුව ලුණුයි ඔයාට එකතු කරගන්න පුළුවන්. මුලින්ම ලුණු ටිකක් එකතු කරන්න, ඊට පස්සේ ලුණු මදේ වගේ නම් ඔයාට පස්සේ එකතු කරගන්න අවස්ථාව තියෙනවා. හරිද? ඊට පස්සේ මේ ටික ඔක්කොම එකට එකතු කරගෙන පොඩ්ඩක් මිශ්‍ර කරන්න ඕනේ. ඊට පස්සේ මේ මිශ්‍රණයටම ඔයාට පුළුවන් අර හීනියට කපාගත්ත කැරට් ටික තියෙනවනේ, මෙන්න මේ කැරට් ටිකයි කරපිංචා කොළ හරි එහෙමත් නැත්නම් ඔයාලඟ කොත්තමල්ලි කොළ තියෙනවනම් කොත්තමල්ලි කොළයි මේකට එකතු කරගෙන මිනිත්තු 10ක් 15ක් විතර මේක චුට්ටක් වහලා තියන්න ඕනේ. ඊට පස්සේ එහෙම වහලා තියලා මිනිත්තු 10කට 15කට පස්සේ ඔයාට පුළුවන් අන්තිමට මේකට බේකින් සෝඩා එකතු කරලා චුට්ටක් හැමින් කලවම් කරලා ඉඩ්ලි මෝල්ඩ් වලට දාලා මිනිත්තු 10ක් 15ක් විතර මේක තඹ ගන්න විතරයි ඔයාට තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි හරිම ලේසියෙන් පහසුවෙන් රුලන් ඉඩ්ලි එක අපිට හදාගන්න පුළුවන්කම හම්බ වෙන්නේ. හරිම ලේසිය, හරිම පහසු. ඊට පස්සේ තෙන් ඔයාට පුළුවන් මේකට අර මේ කරපිංචා කොළ ලුණු මිරිස හදාගන්න. ඔන්න ඒ විදිහට තමයි මෙන්න මේ රුලන් ඉඩ්ලි එක හදාගන්නේ. හරිම ලේසිය, හරිම පහසුයි. හරිද? අමාරු කිසිම දෙයක් නැහනේ. ඔයාට පැයක් ඇතුළතදී මේ වැඩේ හරිම ලේසියෙන් පහසුවෙන් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ වීකෙන්ඩ් එකේ අනිවාර්යයෙන්ම දැන් ලෝම් වීකෙන්ඩ් එකක් නෙන්නේ නේද? ඔයාට දවස් 3ක්ම තියෙනවා. ඉතින් මේ දවස් 3න් එක දවසට ඔයාට පුළුවන් මේ රුලන් ඉඩ්ලි එක හදලා රස බලන්න. හරි, එහෙමනම් ඉතින් ඔන්න ඒ විදිහට තමයි රුලන් ඉඩ්ලි හදාගන්න විදිහ ගැන මම ඔයාට කියලා දුන්නේ. තව දේවල් කතා කරන්න තියෙනවා, තව දේවල් කියලා දෙන්න තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේ පැය දෙක නම් මග අරගන්න නැතුව ඔයාට අහගෙන ඉන්න සිද්ධ වෙනවා. එහෙම අහගෙන හිටියොත් තමයි ඔයාට අනිත් දේවල් දැනගන්න පුළුවන්කම හම්බ වෙන්නේ. අහගෙන හිටියේ නැති වුණොත් ඉතින් දැනගන්න විදිහක් නැහැ. එනිසා අහගෙන ඉන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඊට පස්සේ මම කියලා දෙනවා පුඩින් එකක් හදාගන්න විදිහ ගැන. ඊට පස්සේ පුඩින් එකෙන් නවතින්නේ නැහැ. ඔයා කොමඩු ගෙඩියක් තෝරගන්න විදිහ ගැන මම කියලා දෙනවා. ඔය ඔක්කොම කියලා දෙන ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් මේ දේවල් දැනගන්න නම් අහගෙන ඉන්න ඕනේ. හරි, එහෙමනම් ලස්සන සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. කතා කරන්න පුළුවන් ඔයාට මේ පැත්තට 0112 510 510 එහෙමත් නැත්නම් එවන්න පුළුවන් මේ පැත්තට WhatsApp මැසේජ් එකක් 0718 893 8093 දිගටම අහගෙන ඉන්න. වෙලාවත් මතක් කරන්න 10:39 දැන් වෙලාව.

0: අසුනවයයි එකෙන් අසුනවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්නම් උදේ 10:00 විනාඩි 46යි.
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසයෙන් දෙනෝ. කිරිපත් ගොඩ, චාන්නික බ්‍රාස් ස්ටේනර්ස්, සරමේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රාස් ස්ටේනර්ස් නුවර පාල කිරිපත් ගොඩ.
3: සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78 600 10 22
4: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ
5: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්
6: මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට
5: අයියා අපිට ටිකට් දෙකක් ජුවැලට
7: පිටරට උදවිය මයි හිතේ අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
5: අයියා මේ සින්දුවම දානවා නම් චුට්ටක් අපිට ගැලපෙන දාන්න හරිද
4: හරි හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
3: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
8: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
7: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
5: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
6: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
9: The Welcome Show.
3: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට.
9: The Welcome Show.
6: අනුග්‍රහය.
10: එන්න

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: 89.1 89.3
1: Supreme Radio.

0: අලුත් පැයක් වෙලාව මතක් කරන්නම් 11 විනාඩි 1යි දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: එන්න ප්‍ය

11 විනාඩි 7යි දැන් වෙලාව. ඉතින් දෙවනි පැයත් එක්ක තමයි ඔයා මේ විදිහට එකතු වෙන්නේ. දැන් රසපිරි බ්‍රහස්පතින්දා දවසේ දෙවනි පැයේදී මට හිතුණා මුලින්ම පුඩිමක් කතා ගන්න විදිහ ගැන කියලා දෙන්න ඕනේ කියලා. දැන් සාමාන්‍යයෙන් අපි පුඩින් ගැන කතා කරනකොට එක එක පුඩින් වර්ග අහලා තියෙනවා නේද? බිස්කට් පුඩින් අහලා තියෙනවා. එතකොට තව නොයෙකුත් වර්ගයේ පුඩින් ගැන අපි අහලා තියෙනවානේ. මේකත් අන්න ඒ වගේ මේ පොඩක් විශේෂ පුඩින් එකක් තමයි මම අද හදන්න කියලා දෙන්නේ. දැන් සාමාන්‍යයෙන් මාස් මෙලෝස් ගැන කතා කරනකොට මාස් මෙලෝස් කියලා කියන්නේ අපි මේ හැමෝම කන්න කැමති කෑමක් නේද? ගොඩාක් වෙලාවල් වලට පුංචි දරුවෝ හැම හරිම ආසයි මාස් මෙලෝස් වලට. පුංචි දරුවෝ විතරක් නෙවෙයි ලොකු අපිත් තාම කැමතිනේ මාස් මෙලෝස් වලට නේද? ඉතින් මාස් මෙලෝස් පාවිච්චි කරලා හදාගන්න පුඩින් එකක් ගැන ඔන්න කියන්න තමයි ලෑස්ති වෙන්නේ. දැන් එහෙනම් අපි අද හදමු මාස් මෙලෝස් පුඩින් එකක්. දැන් මේ පුඩින් එක හදන්න ඔයාට අවශ්‍ය වෙන දේවල් ටික මම මුලින්ම මතක් කරලා ඉන්න. ඔයාට අවශ්‍ය වෙනවා මාස් මෙලෝස් ග්‍රෑම් 200ක් විතර. ඊට පස්සේ කිරි කෝප්ප දෙකක් ඔයාට උමනා වෙනවා. මෙතෙන්දී ඔයාට පිටිකිරි පාවිච්චි කරන්නත් පුළුවන්, ෆ්‍රෙෂ් මිල්ක් පාවිච්චි කරන්නත් පුළුවන්, කිසිම ගැටලුවක් නැතුව. හරිද? ඊට පස්සේ ඔයාට ඕන වෙනවා ටින් කිරි කෝප්ප භාගයක්. එහෙනම් ටින් කිරි කෝප්ප භාගයක් ඔයාට ඕන වෙනවා. ඒ වගේම ජෙලටින් තේ හැඳි එකක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ උණු වතුර තේ හැඳි 3ක්. ඒත් එක්කම වැනිලා තේ හැඳි එකක් අවශ්‍ය වෙනවා. ඔයාට අවශ්‍ය නම් මේකට මේ පුඩින් එකට මේක මේ අත්‍යවශ්‍යම අමුද්‍රව්‍යයක් නෙවෙයි. මේක ඔයා කැමති නම් ඔයාලඟ තියෙනවා නම් මේක පාවිච්චි කරන් හදාගන්න පුළුවන් නම් මේක පාවිච්චි කරන්න පුළුවන් විප් ක්‍රීම් කෝප්ප භාගයක්. හරිද? ඔන්න ඔය ටික තමයි මාස් මෙලෝස් පුඩින් එකක් හදන්න ඔයාට මුලින්ම අත්‍යවශ්‍ය වෙන්නේ. මුලින්ම කියන්නේ ඇත්තටම මේ ටික තමයි ඔයාට උමනා වෙන්නේ. හරිද? මේ ටික ලෑස්ති කරගත්තට පස්සේ ඔන්න දැන් අපි ලෑස්ති වෙන්නේ පුඩිම හදන්න. හරි, දැන් ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ අර අපි ජෙලටින් ටික ගත්තනේ, මෙන්න මේ ජෙලටින් ටික උණු වතුරෙන් දිය කරගන්න එක තමයි ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ. ඊට පස්සේ සාස්පානක් ලිපෙන් තියලා ඔයාට පුළුවන් කිරි ටිකයි අර අපි ගන්න කියපු ටින් කිරි ටිකයි දාගෙන අඩුම අඩු ගින්දරක මේ දෙක රත් කරගන්න එක තමයි ඔයාට ජෙලටින් ටිකෙන් පස්සේ කරන්න තියෙන එකම වැඩේ. ඊට පස්සේ අර මේ අපේ රත් වෙන මිශ්‍රණයටම ඔයාට පුළුවන් මාස් මෙලෝස් ටික එකතු කරන්න. අපි කියවනේ ග්‍රෑම් 200ක් ගන්න කියලා මාස් මෙලෝස්. මෙන්න මේ මාස් මෙලෝස් ග්‍රෑම් 200 ඔයාට අර අඩු ගින්දරේ රත් වෙන කිරි ටිකටයි ටින් කිරි ටිකටයි එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ මේක එකතු කළා ඔයාට කරන්න තියෙන්නේ මේ මාස් මෙලෝස් ටික දිය වෙනකම්ම කලවම් කරන එක. හරිද? ඊට පස්සේ එහෙම මාස් මෙලෝස් ටික දිය කරගත්තට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ වැනිලයි අර දිය කරගත්ත ජෙලටින් ටිකයි ඔයාට පුළුවන් අර මිශ්‍රණයට එකතු කරන්න. හරිනේ? දර අඩු ගින්දරේ රත් වෙන මිශ්‍රණයටම තමයි මේ දේවල් ටික ඔයා එකතු කරගන්න ඕනේ. හරිද? පටලව ගන්නෙම එපා. ඊට පස්සේ දැන් මම කිව්වනේ ඔයාලඟ තියෙනවා නම් ඔයාට හදාගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඔයාට පුළුවන් මේකට විප් ක්‍රීම් පාවිච්චි කරන්න. හැබැයි ඉතින් මේක අත්‍යවශ්‍යම ඉන්ග්‍රීඩියන්ට් එකක් නෙවෙයි. මේක ඔයාලඟ තියෙනවා නම් ඔයාට මේ පුඩිමට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අන්තිමට මේ විප් ක්‍රීම් පාවිච්චි කරගෙන ගොඩාක් තදට හැඳි ගන්න යන්න එපා. මේක ලාවට අර කලවම් වෙන විප් ක්‍රීම් ටික අර මිශ්‍රණයේ කලවම් වෙනකන් විතරක් ඔයා මේක කලවම් කරලා ඔයාට පුළුවන් මේ මිශ්‍රණය ලිපෙන් බාගන්න. හරිද? ඊට පස්සේ පොඩ්ඩක් නිවෙන්න තියලා ඔයාට කරන්න තියෙන්නේ මෝල්ඩ් එකකට හරි එහෙමත් නැත්නම් ඔයා අපි ජෙලි හැම හදනකොට වීදුරු භාජන වලට එහෙම මේ දානවනේ යන්නේ ඒ විදිහට ඔයාට කරන්න තියෙන්නේ මෝල්ඩ් එකකට හරි වීදුරු භාජනයකට හරි මේ මිශ්‍රණය දාලා පැය 4ක් 5ක් විතර මේ මිශ්‍රණය ෆ්‍රිජ් එකේ තියෙන එක තමයි ඔයාට කරන්න තියෙන්නේ. ෆ්‍රීස වෙන්න තියෙන එක තමයි ඔයාට කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඉතින් හොඳටම සෙට් වුණාට පස්සේ ඔයාට පුළුවන් මේක සේව් කරන්න. ඔන්න ඔය විදිහට තමයි මාස් මෙලෝස් වලින් අපි රසම රස පුඩින් එකක් හදාගන්නේ. මේක ඉතින් හරිම විශේෂයි සහ මේ ගොඩාක් වෙලාවට අපේ අතින් හැදෙන්නේ නැති පුඩින් වර්ගයක් තමයි මේ මාස් මෙලෝස් පුඩින් කියලා කියන්නේ. හැබැයි ඉතින් අපි අනිවාර්යයෙන්ම රස බලන්න ඕනේ පුඩින් වර්ගයක්. මොකද මේකේ තරමටම රසයි. මේකෙන් එන්නේ හරි යුනික් රසක්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම වෙලාවක් තියෙන වෙලාවක මේ පුඩින් එකත් හතලා බලන්න කියන දේ මම ඔයාලට මතක් කරනවා.
එමනම් ඉතින් ඔන්න ඔය විදිහට තමයි මාස් මෙලොස් වලින් රසම රස පුඩින් එකක් අපි ඉක්මනින්ම හදාගත්තේ. එමනම් ඉතින් ඒ පුඩින් එකත් හදපු එකේ මට හිතෙනවා ලස්සන සින්දුවකට යන්න ඕනේ කියලා. මොකද ඉතින් මට පුඩින් හදලා දැන් චුට්ට මහන්සි. ඒ මහන්සිය නිවාගෙන මම අනිවාර්යයෙන්ම සින්දුවක් අහන්න ඕනේ. ඒ නිසා මේ මිටන් මල්ලවරජ මහත්මයා ගායනා කරන ලස්සන සින්දුවක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. ඊට කලින් ඔයාලට මතක් කරනවා ඔයාලට පුළුවන් අපේ TikTok live එක පැත්තට එන්න. එහෙමත් නැත්නම් මේ පැත්තට කතා කරන්න පුළුවන්. මම මතක් කරන්නම් අපේ hotline number එක 0112 510 510 ට ඔයාලට කතා කරන්න පුළුවන්. ඒත් එක්කම එවන්න පුළුවන් මේ පැත්තට WhatsApp message එකක් 0718 893 893. එහෙමනම් ඉතින් දෙකටම අහගෙන ඉන්න. ඔයා මේ අහගෙන ඉන්නේ Supreme Radio Supreme Lifestyle. වෙලාවත් මතක් කරන්න 11:12 දැන් වෙලාව.

0: සුප්‍රීම් රේඩියෝ.
1: මොන ප්‍රශ්නයාවත් මම මගේ ගමන යනවා. මට මාව විශ්වාසයි. එහෙම හිතන්න ජයග්‍රහණය කිරීම හරිම පහසු වෙයි. සිහින තිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
3: සියයක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම.
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
3: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: සස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගතහැකි නවතම සුපිරි වෙළෙන් සල්ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
6: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසය දෙනෝ කිරිපත්ගොඩ චාලික බ්‍රාස් ස්ටේනස් සරුවේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාලික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත්ගොඩ
7: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
8: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
9: එම මෙහෙම
10: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
8: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
10: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
8: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දහවල් දෙකට
11: සින්දු කෆේ විත් නිමේෂා. නිමේෂා The Welcome Show.
12: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
1: දන්නවද යුද්ධට ගියපු වලහෙක් හිටියා කියලා?
13: යුද්ධට ගිය වලහෙක්? අපේ ඉතිහාසයේ අපි කඩුල් ලතාවගේ අත්තු ගැන අහලා තියෙනවද නේද?
1: 1942 දී ඉරානයේ හැමඩන් වලදී පෝලන්ත සොල්දාදුවන්ට මුණ ගැහෙනවා ජාමර පොඩි බලස්පටියෙක්. ඊට පස්සේ මේගොල්ලෝ නම තියෙනවා වොයිටෙක් කියලා. වොයිටෙක් ව නිල වශයෙන් පෝලන්ත 22 කාලතුවක්කු සමාගමේ සොල්දාදුවෙක් ලෙස ලියාපදිංචි කරනවා. වොයිටෙක් කරපු වීරක්‍රියාවක් නිසා වොයිටෙක් ව කෝප්‍රල් තනතුරකට පවා උසස් කරනවා. 22 බලකායේ නිරලාංඡනයේ විදියට කාලතුවක්කු උණ්ඩයක් අතින් ගත් වලසෙක්ගේ රූපයක් පවා තෝරගන්නවා.
12: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට
11: The Welcome Show. 89.1 89.3 Supreme Radio.

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. එකලහයි විනාඩි 26යි දැන් වෙලාව. ඉතින් මේ පැත්තට කතා කරපු කට්ටියකුත් ඉන්නවා. අපේ TikTok live එකේ ඉන්න කට්ටියත් ඕන එකතු කරගන්න මට උමනා වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම මුලින්ම එකතු කරගන්න ලෑස්ති වෙන්නේ මේ පැත්තට කතා කරපු කට්ටියව. මං යනවා පානදුරේට. පානදුරෙන් සරත් මට කතා කරා වයිෆ් මාලා සඳනායක, ඒ වගේම දොල දෙන හෂීෂ් ශෂී, විතරක් නෙවෙයි පුතාල දෙන්නා කිරුළුයි මාලකවයි එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. එත් එක්කම නුවරට යනවා. නුවරෙන් හසන් හසන කතා කරා බලන්නකො. ඉතින් අර නිතරම කියන නම වුණත් මට අමතක වෙනවා. එහෙම තමයි ඉතින් මේ චුට්ටක් චුට්ටක් කලබල වෙනකොට. හරි, ඉතින් හසනම එකතු කරගන්නවා ලස්සනම ලස්සන සින්දුවකට. එහෙමනම් දැන් ඉතින් මම යන්න හදන්නේ අපේ TikTok live එක පැත්තට. ඒ පැත්තෙන් සෙව් ඉන්නවා. ඔන්න සෙව් ඔයාව එකතු කරගන්නවා. කවි ඉන්නවා. හිරුෂක නිම්සරා ඉන්නවා. ඔන්න හිරුෂක ඔයාවත් මම එකතු කරගන්නවා. සාශය වගේම හංසන අහිංසකාවි හිටිය ඔන්න අහිංසකාවිත් එකතු කරගන්න ඕනේ. අසේලය වගේම චමෝදය, අනුදසන්, අශ්නී වගේම නාලක, අයේෂාය වගේම තාරා, ශාන්ත ඉන්නවා කුවෙට්වලින්. අපේ ශාන්තවත් එකතු කරගන්න ඕනේ. එත් එක්කම සම්පත්, එස්කේ, සාරා, ශාරක, චිකාය වගේම හර්ෂණ, ප්‍රභාත, ෂාන් එතකොට, ගිමා ඉන්නවා, ඩිල්ෂාන්, එවගේම ගලගෙදර කිංසකෙන් ගිල්ෂාන්, කාශප, බණ්ඩාර පෙලා එවගේ හිට. ඉතින් කිංසකේ ඉන්න කට්ටිය හැමෝම ආතරෙන් එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ඒ වගේම සෙව් කියනවා නදේශ්වයි උදේශ්වයි එකතු කරගන්න කියලා. ඔන්න නදේශ්වයි උදේශ්වයි මම ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම ශ්‍රියානි, හර්ෂණි, ඉමල්කා, මදුමාලිවත් එකතු කරගන්නවා. හරි ලස්සන නමක් නිසා මගේ සම්පූර්ණ නමම කිව්ව ළමයි. හරිද? ඒ වගේම යශ් ඉන්නවා, ඩිල්ෂාන් ඉන්නවා, කොරියාවල ඉන්න අපේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එක ඔක්කොම එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ඒත් එක්කම නදී, පසියා, ජනා, අවිෂ්ක, චන්දන, සුජී මේ කට්ටිය ඔක්කොම එකතු කරගන්නවා. චිකා මම ඔයාව මතක් කරා. හරි, එහෙමනම් ඉතින් මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන ඊළඟ සින්දුවට යන්න තමයි ලෑස්ති වෙන්නේ. මට හිතෙනවා හින්දි සින්දුවක් අහන්න ඕන කියලා. මොකද කියන්නේ? හරි, එහෙමනම් ලස්සනම ලස්සන හින්දි සින්දුවක් අහන්න යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයාටත් පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 512 510. එහෙමනම් ඉතින් අහගෙන ඉන්න ගමන් මේ පැත්තට කතා කරන්නත් මතක තියාගන්න. වෙලාවත් මතක් කරන්නම් 11:28 දැන් වෙලාවා.

0: වෙලව මතක් කරන්න 11 විනාඩි 34 දැන් වෙලාව.
1: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011129780
2: Number 20. Number 10. Number 5. Number 1.
1: Saturday. Weekend එක happening කරගන්න.
0: එතන බෙදාතොර ජනප්‍රිය සින්දු.
3: Oh God.
0: එක දිගට එක පැලට. සෙනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
1: Supreme Radio. Super Hits 20 with Hasita. ලොව සුන්දරතම පාරාදීසේ
0: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම් යම් සත්‍චාරයක්
1: Travel with Supreme
0: සතිය දවස් පහේම The Welcome Show අහන්න
1: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු
0: ඉවතලන ප්ලාස්ටික් වීදුරු බඳුන් බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න ඉවතලන ටයර් රාදියට වැලි පුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න
1: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
4: මගේ රට

89.1 89.3 Supreme Radio.

0: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතාම කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.
1: එකොළහයි විනාට හතලිස් තුනයි දැන් වෙලාව. ඉතින් මට හිතුණා අපේ රසපිරි බ්‍රහස්පතින්දා දවසේ අන්තිම කතාවත් ඔයාට කතා කවට කියලා දෙන්න ඕනේ කියලා. දැන් මම කිව්වනේ මුලින්ම පටන් ගන්නකොටම කොමඩෝ හරියටම තෝරගන්න විදිය ගැන මම අද කියලා දෙනවා කියලා. ඉතින් ඔන්න දැන් කොමඩෝ තෝරගන්න විදිය ගැන කියන්න තමයි ලෑස්ති වෙන්නේ. ඇත්තටම සුපර් මාකට් එකට ගියාම එහෙමත් නැත්නම් මාකට් එකකට ගියාට පස්සේ කොමඩෝ තෝරන්න අපි එක එක විදි පාවිච්චි කරනවනේ නේද? කට්ටියක් කොමඩෝ ගෙඩියට පොඩි තට්ටුවක් දාලා බලනවා. කට්ටියක් හොඳට විපරම් කරලා බලනවා. කොමඩෝ ගෙඩිය හතර වටේටම කරකවලා බලනවා මේ කොමඩෝ ගෙඩිය හොඳයිද ඉදිලාද කියලා නේද? ඔය විදිහට එක එක විදි තියෙනවනේ කොමඩි තෝරන. හැබැයි ඉතින් එච්චර හොඳට කොමඩු ගෙඩිය තෝරලා ගෙදර අරන් ගියාට පස්සේ කැපුවට පස්සේ තමයි අපිට පේන්නේ මේ කොමඩු ගෙඩිය ඉතිලා නෑ කියලා. සමහර කොමඩු ඉතිලා වැඩි. මේ වගේ දේවල් අපිට පේනවනේ නේද? අන්න එහෙම වෙන්නේ නැතුව හරියටම කොමඩු ගෙඩිය තෝරගන්න විදිහකට මට හිතුන රසපිරි බ්‍රහස්පතින්දා දවසේ නදනම් අනිවාර්යම කියලා දෙන්න ඕනේ කියලා. හැබැයි දැන් කොමඩු තෝරගන්න විදිහ ගැන කියලා දෙන්න කලින් මට හිතුණා මේ කොමඩු වලින් අපේ ශරීරයට ලැබෙන දේවල් ටිකක් ගැන චුට්ටක් කියන්න ඕනේ කියලා. අංක එකටම අපේ ශරීරයට ජලය ලබා දෙන පළතුරක් තමයි කොමඩු කියලා කියන්නේ. ඒ වගේම අපේ හෘද සෞඛ්‍යයට හොඳයි, ප්‍රතිශක්තියට උදව් වෙනවා, ඒ වගේම අපේ ඇස්වලට හොඳයි, ඒ විතරක් නෙවෙයි අපේ සමට හොඳයි. දැන් ඔය බර පාලනය කරගන්න වැඩිපුර උනන්දුවක් දක්වන කෙනෙක්ට කොමඩු කියලා කියන්නේ ඔන්න කියාපුම පළතුරු වර්ගයක්. ඉතින් බර පාලනය කරන්න මහන්සි වෙන අයට හොඳ පළතුරක් තමයි මේ කොමඩු කියන්නේ. ඒ වගේම තවත් මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා, කොමඩු කන්න කැමති. හැබැයි දියවැඩියාව තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කොමඩු කනකොට චුට්ටක් පරිස්සම් වෙන ඕනේ. මොකද වැඩිපුර කොමඩු කන එකෙන් ඔයාටම තමයි ප්‍රශ්නේ වෙන්නේ. ඉතින් ඔන්න ඒ වගේ දේවල් ටිකක් තමයි කොමඩු අපි ආහාරයට ගත්තොත් අපේ ශරීරයට ලැබෙන්නේ. හරි, ඒ කතාව හරි. දැන් මම කියන්නම් ෂොප් එකට නෙවෙයි, සුපර් මාකට් එකට ගියාට පස්සේ මත නැත්නම් මාකට් එකට පොලට ගියාට පස්සේ හරියටම කොමඩු ගෙඩිය තෝරගන්න ඕනේ කොහොමද කියලා. හරිද? දැන් කොමඩු ගෙඩියේ මේ පිට පැත්තේ තියෙන පැල්ලම් බලලා අපිට කොමඩු ගෙඩිය හොඳට පැහිලාද එහෙමත් නැත්නම් තාම පැහිලා නැද්ද කියලා බලාගන්න පුළුවන්. දැන් මෙන්න මේ විදිහට පැල්ලම් තියෙනවා නම් ඔයාට පුළුවන් කොමඩු කොහොමද කියන දේ තීරණය කරන්න. සුදු පාට පැල්ලමක් තියෙනවා නම් කොමඩු ගෙඩියේ, ඒකෙන් කියන්නේ මේ කොමඩු ගෙඩිය අඩුවෙන් පැහිලා තියෙන කොමඩු ගෙඩියක් කියලා. හරිද? ඔන්න දැන් සුදු පාට පැල්ලමක් තියෙන කොමඩු ගෙඩියක් එහෙම අදින් පස්සේ ගෙදර අරගෙන යන්න හිතන්නවත් එපා. එහෙම අරගෙන ගියොත් එහෙම ඉතින් බැනුම් කෝටියක් අහගන්නත් වෙයි. හරිද? ඊට පස්සේ කොමඩු ගෙඩියේ කහපාට පැල්ලමක් තියෙනවා නම්, කහපාට පැල්ලම් තියෙනවා නම් ඒකෙන් කියන්නේ මේ කොමඩු ගෙඩිය ටිකක් දුරට ඉදිලා කියලා. හරිද? හොඳටම ඉදිලා නැහැ. හැබැයි මේ අමුත් නැහැ, ලාවට ඉදිලා කියලා තමයි ඒකෙන් කියන්නේ. ඊට පස්සේ මේ ගැඹුරු කහපාට, කියන්නේ තද කහපාට පැල්ලමක් කොමඩු ගෙඩිය තියෙනවා නම් ඒකෙන් කියන්නේ හොඳට ඉදිච්ච කොමඩු ගෙඩියක් කියලා. ඒ වගේම තමයි ගොඩක් තද කහ හරි එහෙමත් නැත්නම් තද තැඹිලි පාටක් හරි එහෙම පැල්ලමක් තියෙනවා නම් ඒකෙන් කියන්නේ කොමඩු ගෙඩිය වැඩිපුර ඉදිලා තියෙනවා කියලා. ඒ කියන්නේ මේ හොඳටම ඉදිලා ඊටත් වැඩි ඉදිලා කියලා තමයි ඒකෙන් කියන්නේ. ඉතින් ඒ නිසා දැන් අදින් පස්සේ කොමඩු ගන්නකොට ඔන්න මේ කියන දේවල් ටික චුට්ටක් මතකේ තියාගෙන ගිහිල්ලා කොමඩු ගන්න මතක තියාගන්න. එහෙම නැත්නම් ඉතින් වෙනදා විදිහටම ඔය කොමඩු ගෙඩිය ගෙදර අරගෙන ආවට පස්සේ කපලා බැලුවට පස්සේ අනේ මන්ද ඉතින් ඔය කියන දේවල් ටික අහගෙන ඉන්න සිද්ධ වෙයි. මොකක්ද අනේ ඔයාට කොමඩු ගෙඩියක්වත් හරියට තෝරලා ගේන දන්නේ නැද්ද? මම නැත්තම් ඔයාට මුකුත්ම කරගන්න බෑනේ. ඔය වගේ දේවල් ටිකක් ඉතින් වයිෆ් ගෙන් අහන්න වෙයි. හරිද? හරි, එහෙමනම් ඉතින් ඔන්න ඔය විදිහට තමයි හරියටම කොමඩු තෝරගන්න විදිහ ගැන මම ඔයාට කියලා දුන්නේ. ඒකනත් මතක් කරපු එකේ ඉක්මනින්ම පුංචි බ්‍රේක් එකකට යන්න ඕනේ කියලා මට හිතෙනවා. එහෙමනම් දිගටම අහගෙන ඉන්න ඕනේ. හරිද? වෙලාවත් මතක් කරගෙනම යන්නම්. 11 විනාඩි 46යි දැන් වෙලාව.
2: සසුතොප්පේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය, කසාගල ග්‍රීන් සුපර්, ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල, කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0112.
3: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න, බස් එක යන්න හදන්නේ.
4: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්.
1: මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට.
4: අයියා, අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
5: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ, අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
4: අයියා මේ සින්දු එහෙම දානවා නම් ශ්‍රතක් අපිට ගැලපෙන දාන්න හරිද?
3: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
2: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න බෑ.
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
4: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
1: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
2: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට The welcome show.
1: අනුග්‍රහය
7: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩේ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
8: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
9: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
10: 89.1 89.3
9: Supreme Radio.

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. එකොළහයි විනාඩි 53යි දැන් වෙලාව. ඒ කියන්නේ මට යන්න තමයි වෙලාව වෙලා තියෙන්නේ. එහෙමනම් ඉතින් රසපිරි බ්‍රහස්පතින්දා දවස අවසන් කරලා මේ විදිහට යන්න ලෑස්ති වෙනකොට එහෙම හිතුමනාපිට මට යන්න බෑ. මොකද කට්ටියක් ඉන්නව එකතු කරගන්න අපේ TikTok live එක පැත්තේ. අසේල ඉන්නු, නසේල මංගාවත් එකතු කරගන්නවා. මැණිකේ ජයසිංහ ඉන්නවා, උන් මැණිකේ ජයසිංහ ඔයාවත් මම එකතු කරගන්නවා. හරි මාදරේ නේතකම ලහිරු දර්ශක ඉන්නවා, යන්න කලින් ලහිරු ඔයාවත් එකතු කරගන්නවා. කමල් ප්‍රියන්ත, ඒ වගේම ශිරෝමී, හසුන්, ෂෙනාලි, මැණිකේ, පත්මී, ඒ වගේම දිනිදු, අයේෂ්, බද්‍රිකා, ඒ වගේම දුලාජ්, මේ කටි ඔක්කොම එකතු කරගන්න ගමන් සචින්තවත් එකතු කරගන්නවා. එහෙමනම් ඉතින් මේ කටි එකතු කරගෙන යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මම හිතනවා දැන් අද මම කියලා දුන්නා මාස්මෙලෝස් වලින් පුඩින් එකක් හදන විදිහ ගැන, ඊට පස්සේ රුලන් ඉඩ්ලි හදන විදිහ ගැන කියලා දුන්නා. ඒ විතරකුත් නෙවෙයි, කොමඩු ගෙඩියක් හරියටම මේ අඳුර ගන්න විදිහ ගැනත් මම අද කියලා දුන්නා. දැන් මේ දේවල් අපේ අලුතෙන්ම කියලා දුන්නු රෙසිපි දෙක වීකෙන්ඩ් එකේ ප්‍රයෝජනෙට ගනී කියලා මම හිතනවා. දැන් ලොง වීකෙන්ඩ් එකක් නෙන්නේ නේද? හරි, එහෙමනම් ඉතින් පරිස්සමෙන් ඉන්න ඕනේ, ගිහිල්ලා ඉන්නම් අත ගැට ආයමත්. හෙට උදේ 10 වෙද්දි මම එනවා. ෆ්‍රයිඩේ රික්වෙස්ට් අරගෙන, කියන්නේ හෙට තමයි අපි චුට්ටක් අඩුවෙන් කතා කරලා ඔයාට වැඩියෙන් ඉඩ දෙන දවස. ඉහලෙන් අසතරින් පරිස්සමින් ආදරෙන් ඉන්න මම ගියාට තව කෙනෙක් කෙන ඔයාගේ තනිකම පාළුව කාන්සිය නැති කරන්න. ඉතින් ඒ නිසා දිගටම ඔය විදිහටම 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න කියන දේ මතක් කරන එක 11:54 දැන් වෙලාව. මම මනීෂා.

0: සුබදහවලක් වෙලව දවල් 12යි විනාඩි 2යි දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනිය දුතරයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 Supreme Radio. Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ.
1: මොන ප්‍රශ්නයාවත් මම මගේ ගමන යනවා. මට මාව විශ්වාසයි. එහෙම හිතන්න ජයග්‍රහණය කිරීම හරිම පහසු වෙයි. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි
2: වෙලා. අංක 1යි ලග්න 1යි
3: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි

ආයුෂ බොහෝ වේවා, සුභම සුභ දහවලක් වේවා හිතවතුනි. වෙලාවද 12:00 විනාඩි 8යි FM 91.1 91.3 ඔයා මේ විදියට අහගෙන ඉන්නේ, මේ විදියට අහන්න හදන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්. සති දවස් පහම 12:00 ඉඳන් 2 වෙනකන් ඔයාට ලන්ච් බ්‍රේක් අහන්න පුළුවන් කියලා මතක් කරනවා. ඉතින් අපි අදත් ලස්සනම ලස්සන සින්දු රාශියක්, සින්දු ගොඩක් ඔයාලට ගෙනල්ලා දීලා තියෙනවා. ඉතින් මතක් කරන්න ඕන ඔයාට අපිව අහන්න විදි කීපයක් තියෙනවා. දැන් ඔයා ලංකාවේ කොහේ ඉඳියත්, කොහේ කොතැනක ඉඳියත් ඔයාට පුළුවන් ඔයාගේ රේඩියෝ එක ළඟට අරගෙන FM 89.1 හරි FM 89.3 හරි ටියුන් කරලා අපි වහන්න ඔයාට හැකියාව තියෙනවා කියලා මතක් කරනවා. ලංකාවේ කොහේ කොතනක හිටියත්, ඒ විතරක් නෙමෙයි, ඔයා ලෝකේ කොහේ කොතනක හිටියත් ඔයාට අවස්ථාව තියෙනවා www.supremeradio.lk නිකන් ස්ප්‍රෙඩ් කරලා එක කියනවා නම් www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකෙන් ඔයාට අහන්න පුළුවන් ලෝකේ කොහේ ඉඳියත් දැන් අපිව ශ්‍රවණය කරන්න හැකියාව තියෙනවා කියලා මතක් කරනවා. ඒත් එක්කම හෝම්වර්ක් ටික මතක් කරන්නයි යන්නේ හිතවතුනි. අපේ Facebook pages දෙකක් තියෙනවා, Supreme Radio 89.1 89.3 අපේ pages දෙකම follow කරලා තියාගන්න කියලා ඔයාට මතක් කරනවා. මොකද මේ අපි අලුත්ෙන් කරන්න ඉන්න වැඩ, අපි රේඩියෝකින් ඔයා ලයිව් අහන වගේම වීඩියෝස් බලන්න පුළුවන් හැම ප්‍රෝග්‍රෑම් එකකම Facebook pages දෙකම follow කරලා තියාගත්තොත්. ඒ විතරක් නෙවෙයි, ඔයාට පුළුවන් අපේ ලයිව් එකට සම්බන්ධ වෙන්න, TikTok live එකට සම්බන්ධ වෙන්න යන්න TikTok පැත්තට ගිහින් search කරන්න Supreme Radio කියලා. ඉතින් අපිව follow කරන්න විතරක් නෙවෙයි, right, ඔයා ගිහින් බලන්න අපේ හැම social media platform එකකටම, Insta වෙන්න පුළුවන්, YouTube වෙන්න පුළුවන්, subscribe කරලා ගිහින් බලන්න, TikTok එකේ යටට ගිහින් බලන්න. හැම වීඩියෝ එකකින්ම ඔයාගේ ජීවිතයට ගන්න මොකක්ම හරි දෙයක් තියෙනවා. ඒ නිසා දන්න යාළුවන්ට ෂෙයා කරන්න, තනියෙන් විතරක් බලන්න එපා, දන්න යාළුව ඔක්කොටම ෂෙයා කරන්න, අපි ෆලෝ කරලා නැත්තම් ෆලෝ කරන්න, ඔයාගේ ජීවිතයට මොනව හරි දෙයක් ගන්න කියලා කියන ගමන් අපි වැඩේ පටන් ගන්නයි හදන්නේ. එනං ඉතින් දවල් 2 වෙනකම් මං ඉන්නෝ මේ පැත්තට. කෝල් කරන්න මම මතක් කරන්නම් අපේ නම්බර් එක 0112510510. ඔන්න මේ අවස්ථාව ඉදන් ඔන් වෙලා තියෙනවා හිතවතුනි. කෝල් කරන්න කම්මැලි වගේ නම් 0118 89.3 89.3 අපේ WhatsApp දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. කෝල් කරන කට්ටිය මේ දැන් ඉඳන් අවස්ථාව තියෙනවා කෝල් කරන්න. වෙලාව දවල් 12:10 අපි වැඩේ පටන් ගන්නවා. දවල් 2 වෙනකන් මැක් ඉන්නවා මේ පැත්තේ.

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: හපනින් ඒවිනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: වරු කියනවා ඉතින් ඒ වartifactId උඹලට වරු කියන්න බෑනේ
1: back to back සින්දු අහන්න
4: let's go
0: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
5: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක.
6: මොකද අනේ ඔය මේස් දෙක පටලලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The welcome show.
0: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu padan ganna satiya dawas pahema udey hatata
4: The welcome show.
6: Anugrahaya.
7: Wartha pita wartha tabani koti yate NLB danade tahane lutrayen rupiyal koti 13.98 ikma u dawanta supiritya galaba dimin rate sangwardhaneta dawanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha danani dahane biladigena obat koti patiye kuwanna
8: Meltol hisaratya una sempati ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
9: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ

ஐஸ்கிரீம் லஞ்ச் பிரேக். වෙලාව දවල් 12:21 හිතවතුනි. දැන් ඉතින් අපි ලන්ච් බ්‍රේක් තමයි අහගෙන ඉන්නේ. වා කල්පනා කරනවා ඇදී අද අපි කතා කරන මාතෘකාව කුමක්ද කියලා. අදත් අපි මාතෘකාවක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේක නම් මම්ම හොයාගත්ත දෙයක්. ඉතින් මං විතරක් හොයාගත්ත දෙයක් නෙවෙයි. මේ දේ ඕගොල්ලෝ කල්පනා කරන ඇදී අර තෝමස් අල්වා එඩිසන් බල්බ් එක හොයාගත්තා වගේ, රයිට් බ්‍රදර්ස්ලා ප්ලේන් එක හොයාගත්තා වගේ මම මොනවද හොයාගත්ත කියලා මං එහෙම කිසි දෙයක් හොයාගත්තේ නැහැ. මං ඔය එහෙම මේෙන් දැකපු දේවල් පොඩ්ඩක් සර්ච් කළානේ. දැන් ගොඩාක් අපිට මේ තාක්ෂණත් එක ලෝකෙ ගොඩාක් දියුණු වෙනකොට අපි විශේෂයෙන්ම මම දැකලා තියෙන්නේ 100ට මම හිතන්නේ 60%ක් විතරම අපි ওই තාක්ෂණයේ භාවිතා කරන්නේ අනවශ්‍ය වැඩ කරන්නනේ. දැන් AI කියලා එකක් ලෝකෙ තියෙනවනේ. ඉතින් ඒවා අපි සෑහෙන්න භාවිතා කරන්නේ අනවශ්‍ය වැඩ කරන්න කියලා මම හිතනවා. ඉතින් අපිට වැදගත් දේවලුත් ඒකෙන් කරගන්න පුළුවන්. මේ අපිට අපි දන්න දෙයක් කන්ෆර්ම් කරගන්න, මේක ඇත්තද කියලා දැනගන්න, ඊට පස්සේ මේකේ මොනවද තියෙන වෙනස්කම්, ඊට පස්සේ ගැඹුරටම ගිහිල්ලා ඒක දැනගන්න උනත් අපිට ওই Google කරලානේ ඉන්ටර්නෙට් එකෙන් අපිට හොයන්න පුළුවන්. නැත්නම් social media වලින් හොයන්න පුළුවන්. අර මම කියන්නේ අර මේ මම කලින් කිව්වේ කතාවක් මේ අර අපි මල් පැලවලට වතුර දැම්මොත් අපිට එන්නේ මල්. හැබැයි අපි අර නිකන් කැලෑවට එහෙම නැත්තම් වෙන මොන හරි දෙයකට වතුර දැම්මොත් එහෙම ඊට අදාළ දේවල් තමයි එන්නේ. ඒකට වචනයක් තියෙනවා, මට ඒ වචන කියන්න බෑ. කොමර ඊට අදාළ දේවල් තමයි ඔයා පෝෂණය කරන දෙයට, ඔයා වපුරන දෙයට අදාළ දේ තමයි එන්නේ. ඔයා වී පැපුරුවා කියලා ඒකේ දොඩම් ඇපල් ඉන්නේ නැහැනේ. ඒක ඉන්නේ වී තමයි. එහෙම තමයි. දැන් ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ මේ අපි හැමෝටම කේන්ති යනවනේ. කේන්තිය නැති කට්ටිය ඉන්නවා. එහෙනම් ඒක හොඳටම එයා හොඳ කෙනෙක්, ඒක වටින දෙයක්, ඒක අගය කරන්න ඕන දෙයක්. දැන් මට කේන්ති යනවා. මං විශ්වාස කරනවා ඔයාටත් කේන්ති යනවා ඇති. දැන් ඔයා මට කෝල් කරලා කියන්න, කෝල්ස් එන්න පටන් ගන්නවා. දැන් WhatsApp message එහෙමත් දැන් එන්න පටන් අරන් තියෙන්නේ. කතා කරනකොට කෝල් ලාවට answer කරන්න විදියක් නැහැ. පොඩි ගැටලුවක් තියෙනවා ඒ පිළිබඳව. පොඩ්ඩක් විනාඩියකින් විතරයි කෝල් එක ගන්න කෙනාට කියන්නේ අහගෙන ඉන්නවනම්. කේන්ති යනකොට කරන්න දෙයක් නැහැනේ. කේන්ති යන්නේ ඇත්තම කේන්ති එනවනේ. කේන්ති එනකොට කේන්ති ඉක්මනට යවා ගන්න බැරි වුණාම අපිට කරන්න දෙයක් නැති වෙනවා. හැබැයි අපිට සමහර දේවල් වලින් මේ වැලකිලා ඉන්න පුළුවන්. දැන් ඔයා කේන්තියෙන් නම් ඉන්නේ. මොනවද ඔයා කරන්න හොඳ නැති දේවල්? නේ හිතන්නවත් හොඳ නැති දේවල් තියෙනවා කේන්තියෙන් ඉන්න වෙලාවට. කේන්තිය නිවෙනකන් නේ, කේන්තිය ආව වගේම කේන්තිය යනකන් පොඩ්ඩක් අපිට ඉවසගෙන ඉන්න වෙනවා. මොනවන වගේ දේවල්ද කරන්න හොඳ නැත්ද කියලා වදන්නවා නම් මේ පැත්තට 0112 510 510ට කෝල් කරලා කියන්න. කේන්ති ගියාම සාමාන්‍යයෙන් ඔයාට මොකද වෙන්නේ? කේන්ති ගියාම ඔයා කල්පනා කරලා බලන්න, විනාඩි 5ක් 10ක් අරගෙන කල්පනා කරලා බලන්න මටත් කියන්න. මම එකක් දැන්ට ඔයාට කියලා යන්නම්. කේන්ති ගියාම පුතේ ෂණික තීරණ ගන්න යන්න එපා. කේන්ති ගිහින් ගන්න තීරණ අනිවාර්යෙන් වරදිනවා. කල්පනා කරලා බලන්න කේන්ති ගිහින් ගත්ත තීරණ හරි ගිහින් තීරණද කියලා. නෑනේ, සද්දෙට කියන්න එපා. අවුල්නේ, ලැජ්ජයිනනේ. වෙලාව දවල් 12:24 අපි යනවා. අපි එවර් ග්‍රීන් සින්දු අපිට හදලා දුන්න මිල්ටන් මල්ලවාරච්චි මහත්තයාගේ සින්දු පේලියක් මහන්න යුනිටි බෑන්ඩ් එකෙන් කරපු

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාන්නික බ්‍රස්ටේන සරුමේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රස්ටේන නුවර පාර කිරිපත් ගොඩ
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම අනන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද පවසව
6: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
3: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
7: සින්දු කපේ විත් නිමේෂා
8: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා
9: සුවඳ දැනි දැනි දැනෙනවා
10: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
8: සතියේ දිනවල රාත්‍රී 7ට
1: අනුග්‍රහය
11: එන්න

0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකාලමු.
1: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයේහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio.

0: ප්‍රේම් රේඩියෝ සමරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6001822. ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි වාල දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි වාල දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0.718 89 3 89 3 WhatsApp කරන්න. මතක තියාගන්න දෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
1: The Welcome Show.
0: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
2: දන්නවද යුද්ධට කියපු වලහෙක් හිටියා කියලා?
3: යුද්ධට ගිය වලහෙක්? අපේ ඉතිහාසයේ අපි කඩුල් ලතා වගේ අත්තු ගැන අහලා තියෙනවද නේද?
2: 1942 දී ඉරානයේ හැමඩන් වලදී පෝලන්ත සොල්දාදුවන්ට මුණ ගැහෙනවා ජාමර පොඩි බලස්පටියෙක්. ඊට පස්සේ මේගොල්ලෝ නම තියෙනවා වොයිටෙක් කියලා. වොයිටෙක්ව නිල වශයෙන් පෝලන්ත 22 කාලතුවක්කු සමාගමේ සොල්දාදුවෙක් ලෙස ලියාපදිංචි කරනවා. වොයිටෙක් කරපු වීරක්‍රියාවක් නිසා වොයිටෙක්ව කෝප්‍රල් තනතුරකට පවා උසස් කරනවා. 22 බලකායේ නිරලාංඡනයේ විදියට කාලතුවක්කු උණ්ඩයක් අතින් ගත් වලසෙක්ගේ රූපයක් පවා තෝරගන්නවා.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
1: The Welcome Show.
4: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හිමින් යමු කියලා.
3: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
5: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
3: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
6: බෝරින් සන්දේ හැපෙනින් කරගන්න ගැලපෙන මියුසික් වයිබ් එක.
0: සුප්‍රීම් මියුසික් සන්දේ.
6: ඉනිදා උදේ 9ට.
5: ඉගෙනන සර්. වෙලවදව 12:47 සීග්‍රගාමී වාවේ අපි ඊළඟ පැයට යන්නත් උනේ සෑහෙන කට්ටිය අපිට කතා කරලා ඒගොල්ලන්ගේ විස්තර කියනවා කේන්ති යනවා කියලා කියනවා කැලුම් කළුතරින් කතා කරලා කිව්වා කේන්ති සෑහෙන යනවලු හැබැයි මේ යාගේ ජීවිතේ කෙනෙක් මුණ ගැහුණවලු ඉතින් යාගේ කේන්දිය පොඩ්ඩක් අඩු කළලු තියෙන ඉතින් යානම් ජීවිතේට කේන්ති කීපු වෙලාවට කාටවත් කෑ ගහන්න කරන්න යන්නේ නැහැ පුළුවන් තරම් කේන්ති ඉවසගෙන පාඩුවේ ඉන්නවා කියලා තමයි කියන්නේ වැඩිපුරම කේන්ති යන්නේ ගෙදරදි නෙමෙයි වර්ක්ෂොප් එකේදී නෝන වර්ක්ෂොප් එකේ අපේ යාගේ ගෝලියෝ ටික අහගෙන ඉන්නවනම් ඇහෙන් මේ සද්දෙටම කියන්නේ කියලා මට කිව්ව ඔන්න ඔගොල්ලන්ගේ මේ බොස්ට කේන්දියනවල සමහරවිට ඕගොල්ලෝ කරන වැඩ නිසා හොඳයි. හැබැයි මේ මේ කොල්ලෝ කට්ටියට මාදරේ කියලා කිව්වනේ වැඩ කරන කොල්ලෝ නිසා තමයි කියලා. එහෙමම කිව්ව ඒ වචනේ මොන මං කිව්ව. ඉතින් හැමදාම අපිට කතා කරනවා කලිතුරින් කැලුම් යාගේ වර්ක්ෂොප් එකේ වැඩ කරන කොල්ලෝ සෙට් එක මෙකුතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා කිව්වා. මත්තකොඩ පැත්තේ මලිතිත් කතා කරලා කිව්වා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. ශාන්තියක් අව අපි එකතු කරගන්නවා ගාමන්ට් එකේ කට්ටියත් එක්කම ලස්සන සින්දුවක් දෙන්න කියලා අපිට මොරටුවේ පරණපාරේ කට්ටියම අහගෙන ඉන්නවා කියලාත් කිව්වා ශාන්ති අක්ක ඇතුළු පිරිස. ඔයා මගේ නම් ඇත්තරම ජීවිතේ මල් කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් කෝල් කරලා කියන්න. අපි යාගේ නම කියමු ඇහෙන්න.

0: සුප්‍රීම් රේඩියෝ.
1: මොන ප්‍රශ්නයාවත් මම මගේ ගමන යනවා. මට මාව විශ්වාසයි. එහෙම හිතන්න ජයග්‍රහණය කිරීම හරිම පහසු වෙයි. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
3: සියයක්ම ඔබ යකේ.
2: අංක දෙකක් ගැලපුණාම.
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
3: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: හිතනට

සුබ දහවලක් හිතවතුනේ වෙලාවද බල එකයි විනාඩි 8 FM 89.1 89.3 නෝයා මේ හගිනින්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්. ඉතින් අපි අලුත් පැයකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ පැයේදීත් ඔයාලට පුළුවන් මට කතා කරන්න. ඉතින් අපිට කතා කරපු කීප දෙනෙක් ඉන්නවා මතක් කරන්න පැයේ මුලම මං හිතුවා ඒගොල්ලන්ව මතක් කරනවා කියලා. ඊට කලින් ඔයාලට යලිවතාවක් යලිත්වතාවක් මම මතක් කරනවා. අපේ Facebook page එක තියෙනවා, අනිවාර්යෙන් ෆලෝ කරලා තියාගන්න. අපේ ඉන්ස්ටා පේජ් එක තියෙනවා, අනිවාර්යෙන්ම ෆලෝ කරලා තියාගන්න. ඒ විතරක් නෙවෙයි, අපේ TikTok channel එක තියෙනවා. ඔයාට අපේ ප්‍රෝග්‍රෑම්ස් ඔක්කොම කඩින් කඩ විටින් විට නේ පැය දෙකක් පුරාවට ලයිව් බලන්න අවස්ථාව තියෙනවා. දැන් අද මම ලයිව් නැතුණාට හෙට මුළු ඔක්කොම ලයිව් වෙනවා නේ. ඉතින් ඒ නිසා ඔයාට අපි වහනවා වගේම බලන්නත් අවස්ථාව තියෙනවා කියලා මතක් කරනවා. අපේ TikTok channel එක අනිවාර්යෙන්ම TikTok profile එක ෆලෝ කරලා තියාගන්න, දන්න හැමෝටම share කරන්න කියලාත් මතක් කරනවා. එතකම අපේ YouTube channel එක තියෙනවානේ, අලුත් අලුත් දේවල් ගොඩාක් ඒ පැත්තට එන්න නියමිතයි. ඉතින් ඔක්කොටම කලින් අපිව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා වට මතක් කරනවා. ඉතින් අපිට කතා කළා බොරලස් ගමුව පැත්තෙන් හැමදාම වගේ අපේ තිලක් අයියා මතක් කරන්න කියලා කිව්වා. වැඩ කරන තැන අතුල, ඊට පස්සේ පද්මිනී, චිත්‍රා, රසාන, ඊට පස්සේ කරුණාවදී, ස්වර්ණ, මේ හැමෝම මේනක බොස්සත් මතක් කරන ගමන් රේඩියෝ එකට පොඩ්ඩක් ඈතෙන්ලු මේනක බොස් ඉන්නේ. ඉතින් මේනක බොස්සත් මතක් කරනවා අපි. දැන් අපිට නම් ටික කඩපාඩම්, ඒ තරම් අපිට ආදරය කරන කට්ටිය තමයි ඉන්නේ. ඉතින් අපි තිලක් අයියා අතුළු කට්ටියවත් එකතු කරගන්නවා බොහොම ආදරෙන්. ඒත් එක්කම බොරලස් ගමෙන් අපි ගුවනින් ගමන් කරනවා හිතවතුනි මාලදිවයින පැත්තට. මාලදිවයින අපේ නිශාන් අයියා අතුළු පිරිස, අපේ කෝකියෝ සෙට් එක, අපේ ෂෙෆ්ලා සෙට් එක, දක්ෂ ෂෙෆ්ලා සෙට් එක අපි වහගෙන ඉන්නවා. ඉතින් ඒගොල්ලොන්ව මතක් කරනවා බොහොම ආදරෙන්. කමල් අයියා, ඊට පස්සේ නිශාන්ත, නිශාන් අයිය තමයි අපිට කතා කරේ, නිශාන්ත, කමල්, ඊට පස්සේ වීරසිංහ, ඊට පස්සේ කවුද මේ සුබුන්, සුබුන්වත් අපි බොහොම ආදරෙන් මතක් කරනවා කියනවා. ඉතින් ඒත් එක්කම අපිට යන්න තියෙනවා බණ්ඩාරයියතුළු පිරිස, අපි වහගෙන ඉන්නවා සෝල් නුවර ඉඳන් දකුණු කොරියාවේ. එයාවත් මතක් කරනවා බොහොම ආදරෙන්. ඉතින් පැකේජින් සෙන්ටර් එකේ වැඩ කරන ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. මෙන්න මේ විදිහට තමයි අපිට කතා කරපු කට්ටිය මතක් කරන්නේ. තව කටි ඉන්නව මතක් කරන්න, ඒ කටිව මතක් කරන්න. අද අපි කතා කරන්නේ කේන්ති ගියාට පස්සේ මොනවද කරන්න හොඳ නැති දේවල් කියලා. ඒ දේවල් දන්නව නම් මට කතා කරලා කියන්න 0112 510 510. අපේ ඔන්න හොට්ලයින් එක ඔන් වෙලා තියෙන්නේ. වෙන ඕන දෙයක් වෙච්ච දෙන් කියලා දවස පුරාවට සුප්‍රීම් රේඩියෝ අහන්න. කේන්ති ගන්න දෙයක් නෑනේ එතකොට. Supreme Radio.

0: අපිට වාර්තා තබන කෝටි 8 NLV දනඩ තහනේ ලොතරැයිය රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: පෙරලිකාර සඳුදා
2: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට
1: සුවබර අඟහරුවාදා
3: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
1: හැඩකාර බදාදා
4: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
1: රසපිරි බ්‍රහස්පතින්දා
5: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරන
6: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
7: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5ම උදේ 10ට
8: Happening evening drive එක
7: lead කරන
9: ඔබ ඉන්නේ කොහෙද කියලා
2: වරු කියනවා ඉතින් ඒ වartifactId උගලට වරු කියන්න බෑනේ
9: මොනි කර තරුවක් තමත් මොනි කර තරුවක්
8: back to back සින්දු අහන්න
10: let's go
7: every weekday at 4 p.m. dimporto with ashi ali
11: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
12: මොකද අනේ ඔය මේස් දෙක පටලන්? පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
10: The Welcome Show.
13: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas 5ma udey 7ta
10: The Welcome Show.
12: Anugrahaya
14: Meltdol hisaratiya una sempratishyawa angapata vedanawa apahasudina sadaha ikman sahanaya Meltdol paracetamol visheshayaki
15: 89.1 89.3 Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ ෆයිබර් ලේසර් CNC ලේසර් ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාම පූර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 01112739180
2: The Welcome Show
1: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන
3: දන්නවද යුද්ධට කියපු වලහෙක් හිටියා කියලා
4: යුද්ධට කිය වලහෙක් අපේ ඉතිහාසයේ අපි කඩුල් ලතා වගේ අත්තු ගැන අහලා දෙනවා දින්නේ
3: 1942 දී ඉරානයේ හැමඩන් වලදී පෝලන්ත සොල්දාදුවන්ට මුණගැහෙනවා ජාමර පොඩි බලස්පටියෙක් ඊට පස්සේ මේගොල්ලෝ නම තියෙනවා වොයිටෙක් කියලා වොයිටෙක්ව නිල වශයෙන් පෝලන්ත 22 කාලතුවක්කු සමාගමේ සොල්දාදුවෙක් ලෙස ලියාපදිංචි කරනවා වොයිටෙක් කරපු වීරක්‍රියාවක් නිසා වොයිටෙක්ව කෝප්‍රල් තනතුරකට පවා උසස් කරනවා 22 බලකායේ නිරලාංඡනයේ විදියට කාලතුවක්කු උණ්ඩයක් අතින් ගත් වලසෙක්ගේ රූපයක් පවා තෝරගන්නවා.
1: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
2: The Welcome Show.
3: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
5: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
6: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
1: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
6: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
1: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
7: ඔබගේ ගෙවත්ත පමණක් නොව ගේ වටා ඇති ජලය ගලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
1: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. නොනවතින සින්දු එක්ක පැය දෙකක් එක දිගට සුප්‍රීම් ලන්ච් බ්‍රේක්.
8: වෙලාවදවල් 1:32 හිතවතුනේ අපි ලන්ච් බ්‍රේක් දෙවෙනි පැයේ මැද භාගයේ තමයි මේ විදිහට පහු කරමින් ඉන්නේ. ඉතින් අද දවසේ අපි කතා කළේ මේ කේන්ද යනකොට මොනවද නොකරන්න ඕන දේවල් කියලා. අපි කරුණු දෙකක් විතර කිව්වා. මේ ෂණිකව තීරණ ගන්න එපා. මේ කේන්ති ගිහින් ඔයා ගන්න තීරණ බොහෝ වෙලාවට වැරදි. බොහෝ වෙලාවට මේ මම නම් මේ අත්දැකලා තියෙන විදිහට මගේ මේ පොඩි කාලෙට තියෙන අත්දැකීම් වලට අනුකූලව කේන්ති අරගෙන ගත්ත හැම තීරණයක්ම වැරදිලා තමයි තියෙන්නේ. ඒ නිසා කේන්තියෙන් ඔයා ඉන්නකොට ෂණික තීරණ ගන්න යන්න එපා. අනිත් එක තමයි කේන්තියෙන් ඉන්නකොට හිත රිදෙන වචන කියන්න එපා. අර කතාවක් තියෙනවානේ පොඩි කාලේ ඉස්කෝලේදී අපිට කියලා දුන්න මේ ගියපු වචනයක් ආයි ඇතුන් ලවාවත් අද්දවන්න බෑ කියලා. වචනයක් ගියොත් පුතේ ගියා තමයි. ඒ නිසා මේ කේන්තියෙන් ඉන්න වෙලාවට හිත රිදෙන වචන කියන්න එපා. මොකද ඔයාගේ කේන්තිය පහුබැස්ස වෙලාවට, කේන්තිය නිවන වෙලාවට ඔයා කල්පනා කරනකොට ඒක ඔයාටත් මාර පසුතැවීමක්. ඔයා කොච්චර පසුතැවුණත් ඊට පස්සේ වචනේ ආයි ගන්නත් බෑ. අනිත් දේ තමයි හරිම වැදගත් දේ. කේන්තියෙන් ඉන්නකොට සෝෂල් මීඩියාවල අදහස් ප්‍රකාශ කරන්න නම් එපා. අපි ඕන තරම් දැකලා තිනවා කේන්තියෙන් ඉන්නකොට, දුකෙන් ඉන්නකොට විශේෂයෙන් කටිය ස්ටේටස් WhatsApp ස්ටේටස් අප්ඩේට් කරනවා. මේ ඉන්ස්ටා ස්ටෝරි දානවා, Facebook ස්ටෝරි දානවා, ඒ වගේ ඒවා ෂෙයා කරනවා. පුළුවන් නම් වෝල් එකට ටයිප් කරලා දානවා, නැත්නම් ෆොටෝ එකක් දානවානේ. කේන්තියෙන් ඉන්න වෙලාවට සෝෂල් මීඩියාවල අදහස් පළ කරන්න එපා. පුළුවන් නම් ෆෝන් එක පැත්තකින්ම තියලා ඉන්න. ඒ විතරක් නෙවෙයි, ඒත් එක්කම තියෙනවා කේන්තියෙන් ඉන්න වෙලාවට කෝල් වලින් මැසේජ් වලින් ප්‍රශ්න විසඳන්න හදන්න එපා. හරිම වැදගත් ඒක නම් හොඳේ. අර අපි නම් සෑහෙන්න එක කරන වඩුයි. අපි දැකලා තියෙන ඕන තරම් මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නවා යාළු. කේන්ති ගියා, එයා දැන් කේන්තියෙන් ඉන්නේ කියලා අපිට අඳුරගන්න පුළුවන්. මොකටද නිකන් ඔයා කේන්තියෙන් දුකෙන් ඉන්නේ කියලා මුළු ලෝකෙම දැනගන්නේ නේ. ඒ නිසා කේන්තියෙන් ඉන්න වෙලාවට, නැත්තම් දුකෙන් හරි ඉන්න වෙලාවට, සතුටින් ඉන්න වෙලාවට කමක් නැහැ. කේන්තියෙන් ඉන්න වෙලාවට නේ, දුකෙන් ඉන්න වෙලාවට සෝෂල් මීඩියාවල අදහස් ප්‍රකාශ කරන්න යන්න එපා. ඒ වගේම කේන්තියෙන් ඉන්න වෙලාවට, කේන්තියෙන් ඉන්න වෙලාවට ප්‍රශ්න විසඳන්න හදන්න එපා. කෝල් වලින්, SMS වලින්, WhatsApp මැසේජ් වලින් ඒ වඩා වැලකිලා ඉන්න පුළුවන් නම් හරිම හොඳයි. මොකද අවස්ථාවාදී වූ හැම තැනම හිතවතුනි ඔයාගේ කේන්තියෙන් ඒගොල්ලෝ ප්‍රයෝජන ගන්න ඉඩ කඩ තියෙනවා. අනිත් දේ තමයි මොකද්ද දන්නවද? විග්‍රහයන් කරන්න යන්න එපා. කේන්තියෙන් ඉන්න වෙලාවට විග්‍රහ කරන්න යන්න එපා ඔයා කේන්තියෙන් ඉන්නේ ඇයි කියලා. මොකද ඔයා කේන්තියෙන් ඉන්නක අනික් කට්ටියට පලි නෑ නේ, අනික් කට්ටිය පලි නෑ නේ. සමහර වෙලාවට මේ අදාළම නැති කට්ටියට බැනලා වැඩ නෑ නේ. ඒ නිසා ඔයාගේ කේන්තිය අනවශ්‍ය කට්ටියට විග්‍රහ කරන්න යන්න එපා. අනවශ්‍ය කට්ටිය නෙමෙයි, කිසි දෙනෙක්ට, කිසි කෙනෙක්ට, කිසිම කෙනෙක්ට විග්‍රහ කරන්න යන්න එපා. පුළුවන් නම් සමාවෙන්න කියලා කියන්න. සමාවෙලා මට කියන්න ඇයි ඔයාට කේන්ති යන්නේ කියලා.

0: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ. කිරිපත්ගොඩ චාර්ලික බ්‍රාස්ටේනස් සරුනේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස්ටේනස් නුවර පාර කිරිපත්ගොඩ.
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
3: එම මෙහෙම
4: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
2: ඈ හැබෑවට
0: සතිය දවස් පහේම දවල් දෙකට
6: සින්දු කපේ විත් නිමේෂා.
7: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
8: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
9: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
10: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටල ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට.
0: The welcome show. අනුග්‍රහය.
11: එන්න

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: මෙලොවටම සින්දු එක පැය දෙකක් එක දිගට සුප්‍රීම් ලජ්මේ.
3: වෙලාව දවල් එකයි විනාඩි 49යි හිතවතුනේ. ඒ කියන්නේ මට යන්න වෙලාව තමයි උදා වෙලා තියෙන්නේ. සින්දු කැෆේ අරගෙන නිමේෂ ඇවිල්ලා තියෙනවා ළඟ ළඟටම. ඒ කියන්නේ මට යන්න වෙලාව හරි කියලා තමයි ඒ විදිහට දැනුම් දෙන්නේ. එහෙනම් හිතවතුනේ කේන්ති ගත්ත වෙලාවට අර මේ කියපුවා නොකර ඉන්න. හරිද? නොකර ඉන්න පුළුවන් නම් හොඳයි. ඉතින් පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න. මේ ෂණිකව තීරණ ගන්න නැතුව ඉතරි දෙන වචන කියන්නේ නැතුව කාටවත් විශේෂයෙන්ම සෝෂල් මීඩියාවල වාකේන්තින් ඉන්න කියලා ප්‍රකාශ කරන්නේ නැතුව අනික් කට්ටියට පෙන්වන්නේ නැතුව ලෝකෙටම පෙන්වන්නේ නැතුව ඊට පස්සේ කෙටි පණිවිඩ වලින් SMS වලින් WhatsApp message වලින් status වලින් call වලින් ප්‍රශ්න විසඳන්න යන්නේ නැතුව අනික් අය මත වැරද්ද පටවන්නේ නැතුව මිත්‍රත්ව ඊට පස්සේ සම්බන්ධතා නවත්තන්නේ නැතුව විශේෂයෙන්ම කේන්ති නිසා ඔයාගේ ජීවිතේට ඔයාට දඬුවමක් දීගන්නේ නැතුව ඉන්න බලන්න හිතවතුනි. යන්න කලින් ඔයාලට දෙයක් කියන්න. මේ අපි වහගෙන ඉඳපු හැමෝටම බොහොම ස්තුතියි. කෝල් කරපු මැසේජ් කරපු හැමෝටම බොහොම ස්තුතියි. ටිකටම අහගෙන ඉන්න හෙට රික්වෙස්ට් ෆ්‍රයිඩේ ක්‍රියාත්මක වෙනවා. දවස පුරාවට ඔයාට පුළුවන් වෙලාවට ගැළපෙන සින්දුවක් අපෙන් ඉල්ලන්. අපි ඔයාට මතක් කරන්න ඕන, එකතු කරන්න ඕන හැමෝම එකතු කරගෙන ඒ සින්දුවට ලබා දෙන්න සූදානමින් ඉන්නවා රික්වෙස්ට් ෆ්‍රයිඩේ තුලින් හෙට දවසේ. මතක තියාගන්න, කේන්තියෙන් බලන ලෝකෙට වඩා සංසුන්ව බලන ලෝකය ගොඩාක් වෙනස්. එන සංසුන් වෙලා ඉන්න හිතවතුනි පුළුවන් තරම් කේන්තින් ඉන්න එපා. අපි ගිහින් එනං ජයන් ජයම වේවා. සුබ දවසක්. මං මැක්.

0: good afternoon දැන් වෙලාව දවල් 2යි
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ.

0: சிந்து கஃபே. දවල් දෙකයි විනාඩි 8යි දැන් වෙලාව. හයි බොබන්, ගුඩ් ආෆ්ටර්නූන්. චිනි මාසේ 25 වෙනි කවද්ද බ්‍රහස්පතින්දා දවසේ සුබරද විදියට සින්දු කැෆේ වැඩ ටික පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. කැෆේ කොන්න ඕපන් කළා. මේ විතර එන්න පුළුවන් ඔයාට 0112 510 510ට කෝල් එකක් දීලා. එමන් නැත්නම් 0718යි 89 3 89 3ට වට්සප් මෙසේජ් එකක් එවලත් තුන්න. ඔයාට පුළුවන් මේ පැත්තට එකතු වෙන්න. ඒවගේම www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකෙන් අපිව ඔන්ලයින් අහන්න තුන්න ඔයාට පුළුවන්. එහෙනම් ඉතින් ලෑස්තිද කට්ටිය, රසකතා ගොඩක් අහන්න? ආ, මට පේනවා ලෑස්තිලු. නියමයි, එහෙම තමයි ඉන්න ඕනේ. දවල් දෙක වෙනකොට ඔයා දන්නවා රයිට් ඕන. දැන් පටන් ගන්න රසකතා ටයිම් එක 7:00 වෙනකන්. ඉතින් රසකතයි තමුණද? හරියට හරි සින්දු ගොඩකුයි ඔයාට දෙනවා මං ගානේ. එහෙනම් ඉතින් 7:00 වෙනකම් මතක් කරනවා ඔයාට මාව අහගෙන ඉන්න කියලා. දවල් දෙකයි විනාඩි 9යි. මං නිමේෂා.
1: සින්දු කැෆේ. සින්දු කැෆේ.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: මොන ප්‍රශ්නයාවත් මම මගේ ගමන යනවා. මට මාව විශ්වාසයි. එහෙම හිතන්න ජයග්‍රහණය කිරීම හරිම පහසු වෙයි. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: 100ක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ
2: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට
3: පිටරට උදවියමයි හිතේ අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
2: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
1: හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
0: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
2: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
0: The Welcome Show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas 5ම උදේ 7ට. The Welcome Show.
2: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
6: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
8: 89.1 89.3 Supreme Radio

දවල් දෙකයි විනාඩි 22යි දැන් වෙලාව එන්න යන මාතෙක් ලෝකේ වටේ රවුමක්. හරි හොලිවුඩ් පැත්තර තමයි ඔව එක්කගෙන යන්නේ මම ලෑස්ත වෙන්නේ. ඔන්න ඉස්සරහට එන්න තියෙන අලුත් ෆිල්ම් එකක් ගැන තමයි මේ කියන ලෑස්ත වෙන්නේ. ඉතින් ඉලුමිනේෂන් ආයතනය විසින් තමයි මේ නිවේදනය නිකුත් කරලා තියෙන්නේ. The Secret Life of Pets තුන්වෙනි චිත්‍රපටය තමයි මේ විදිහට නිල වශයෙන් නිවේදනය කර තියෙන සක්‍රිය නිෂ්පාදන මට්ටමේ පවතිනවා කියලා. ඒ කියන්නේ අපිට ඉක්මනටම ෆිල්ම් එක බලාගන්න පුළුවන් වෙයි නේද? ඒ වගේම මේකේ මේ මුල් චිත්‍රපට දිත්වේම අධ්‍යක්ෂණය කරපු ක්‍රිස්, ඒ කියන්නේ මේ අධ්‍යක්ෂකවරයා තමයි මේ තුන්වෙනි චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සඳහා දායක වෙන්නේ. ඒක නිසා ඉතින් අපිට අර වගේම තියෙයි කියලා හිතනවා. බලමු ඉතින් තුන්වෙනි චිත්‍රපටයේදී සමහර කෙනාට එයාට හිතුනොත් නෑ අර දෙකේට කරපු නැති වෙනසක් මම මේ චිත්‍රපටයේදී කරනවා වගේ එකක් යාට හිතුනොත් ඉතින් වෙනස් වෙන්න පුළුවන්. කොහොම හරි කමන්නේ ඔන්න එකම අධ්‍යක්ෂකවරයා තමයි තුන්වෙනි චිත්‍රපටියත් අධ්‍යක්ෂණය කරන්නේ. ඉතින් මීට කලින් ඉලුමිනේෂන් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ප්‍රකාශ කරලා තියෙන විදිහට ඒගොල්ලෝ මේ තිර පිටපට සංවර්ධනය කරමින් ඉන්නවා කියලා තමයි කියන්නේ. ඉතින් දැන් ඒක සක්‍රීය නිෂ්පාදන මට්ටමට දක්වා ඇවිල්ලා තියෙන නිසා ඔන්න මේකට ෆෑන්ස්ලා මෙන්න මේ ගැන පොඩ්ඩක් දැඩි අවධානයෙන් දීලා තිරා. මොකද එතකොට කට්ටිය බලන රයිට් එහෙනම් දැන් තිර පිටපත හරි දැන් ඔන්න මේ වෙනකොට නිෂ්පාදන ප්‍රඩක්ෂන් වැඩ කටයුතු කරගෙන යනවා. ඊළඟට ඉක්මනට ෂූටින් පටන් අරගෙන ෂූටින් නම් වෙන්නේ නැහැ ඉතින් ඇනිමේෂන් නේද. ඉක්මනට ෆිල්ම් එකේ වැඩ ටික ප්‍රොඩක්ෂන් එකට ඉවර කළා. ඉක්මනට මේකේ අවුට්පුට් එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා කියනේ අහිංසක බලාපොරොත්තුව දල්වාගෙන තමයි ඉතින් ෆෑන්ස්ලා ඉන්නේ. කොමරි කමන්නේ චිත්‍රපටිය තාමත් තිරගත වෙන රිලීස් වෙන දවසක් එහෙම නිශ්චිත දවසක් දීලා නැහැ. ඒගොල්ලෝ ප්‍රකාශ කළා නැහැ. ළඟදි මේ ඔන්න ඒකත් ඒ දවසත් ඒගොල්ලෝ ප්‍රකාශ කරයි මේ ෆිල්ම් එකේ ප්‍රොඩක්ෂන් වැඩ ටික ඉවර වුණාට පස්සේ. ඉතින් ඔන්නම තමයි The Secret Life of Pets තුන්වෙනි චිත්‍රපටියේ වැඩ ටික සිද්ධ වෙන්නේ. මේකනේ වැඩි විස්තර මම ඔයාලට කියන්නම්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ හැමදාම සති දවස් පහේම දවල් දෙකට මං එනකම් මග බලාගෙන ඉන්න විතරයි. මොකද එතකොට තමයි ඔයාලට දැනගන්න පුළුවන් වෙන්නේ ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. හරි අපි රසින්දුව කහන්න හවස 4 වෙනකම් මා වහගෙන ඉන්න. දවල් දෙකයි විනාඩි 25යි දැන්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාර්ලික බ්‍රස් ටේලර්ස් සරුනේරු දොරලු පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රස් ටේලර්ස් නුවර පාර කිරිපත් ගොඩ
2: Number 20 Number 10 Number 5 Number 1
3: Saturday weekend එක happening කරගන්න.
1: එතන බෙදාතර ජනප්‍රිය සින්දු.
4: Oh god.
1: එක දිගට එක පැලට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
3: Supreme Radio. Radio. Super Hits 20 with Hasita.
5: The welcome show.
6: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
7: ජීවිත අපි මොන තරාතිරමක හිටියත් නෙපු මොන ලෙවල් එකක අපි හිටියත් අපි හැමෝටම ජීවිතේ තනි වෙන දවසක් එනවා නේද තනිකම දරාගන්න අපිට සිද්ධ වෙනවා ඒක කොතනදීද කියලා කියන්න දන්නේ නැහැ ඊට කාටවත් දොස් කියලා වැඩකුත් නැහැ වෙලාවකට නේද සීකරත් කියලා තින්න අර දිවි ගෙවනා ටික දිනට ලොවේ තනිකම පමණක් තනියට වෙයි කියලා නේ
3: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
5: The Welcome Show
8: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු
1: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න විශේෂයෙන් ගර්භණී මව්වරුන් කුඩා දරුවන් වයස්ගත පුද්ගලයන් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයන් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වන්න
8: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 Supreme Radio.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: සමුරුමලක බදකම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78 600 18 22
2: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍යාරයක්
0: Travel with Supreme.
1: සතියේ දවස් පහේම The Welcome Show අහන්න.
4: 89.1 89.3
0: Supreme Radio.

දවල් දෙකයි විනාඩි 51යි දැන් වෙලාව. ඉතින් ඔයාව එක්කගෙන යන්න ඉලෑස්ති වෙන්නේ පොඩි ගමනක්. ඉතින් මේ කස්තුරි සුවඳ කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ 70 දශකයේ බිහිවෙච්ච ඉතාමත් ජනප්‍රිය සිංහල චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සේන සමරසිංහන්. ඒ වගේම මේ චිත්‍රපටයේ ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා සිංහල සිනමාවේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහත්මිය සහ සිංහල සිනමාවේ හෙළ නිලි රජිනිය මාරණී ෆොන්සේකා මහත්මිය. ඉතින් මේ කස්තුරි සුවඳ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ගාමිණී ෆොන්සේකා මහත්මයාට සරසවි ජනතා සම්මාන උළලේ සම්මානිකුත් නිර්දේශ වුණා. දැන් මේ කස්තුරි සුවඳ චිත්‍රපටි එනවා හරි ලස්සන සින්දුවක්. ඒ තමයි හද විමන් දොරින් එන පැතුම් පවත්. මේ සින්දුව ගැන කතා කරනකොට මේ සින්දුව ශ්‍රී ලාංකේක පැරණි අපේ සිංහල සිනමාවේ පැරණි ජනප්‍රිය යුගල ගීතයක්. ඒ වගේම මේ ගීතය අයිති වෙන්නේ ආදර, එහෙමත් නැත්නම් අපි කියන්නේ රොමැන්ටික් යුගල ගීතයක් කියලා. 70 දශකයේ ජනප්‍රිය සිනමා ගීත අතර එකක් විදිහට මේ සින්දුව සැලකෙනවා. ඉතින් එදත් අදත් ජෝති ඇන්ජලින් යුගල ගීත අතර ඉතාමත් ජනප්‍රිය සින්දුවක් විදිහට තමයි මේ හද විමන් දොරින් එන පැතුම් පවන් සින්දුව සැලකෙන්නේ. බලමු මොනවද මේ සින්දුවෙන් අපිට කියන්න කියලා. හද විමන් දොරින් එන පැතුම් පවන් හදවතේ ඇති ආදරය හීන බලාපොරොත්තු හුලඟක් වගේ මතුවෙනවා. විහිදෙයි හැම ඒ ආදර හැඟීම හැම අතකටම පැතිරිලා යනවා කියලා තමයි මෙතනින් කියන්නේ. පියඹනා කල්පනා රසේ දෙයි අමා ආදරෙන් පිරිච්ච සිතුවිලි නිදහසේ පියාසර කරනවා. ඒ සිතුවිලි ජීවිතයට අමෘතයක් වගේ මිහිරක් ගෙනත් දෙනවා කියලා තමයි මෙතනින් අපිට කියන්නේ. මල් උයන් තුලින් විල් ගඟුල් මැදින් සුගන්ධය කලා. මල් උයන් විල් ගංගා වගේ ස්වභාවික සෞන්දර්ය අතරින් මිහිරි සුවඳක් පැතිර යනවා. එකතු වී කිති කැවි රැඳියෙක් වෙලා සියලු සුන්දර දේවල් එකට එකතු වෙලා සතුට ප්‍රීතිය ඇති කරනවා. ඉතින් ඒවා වෙන් වෙන්නේ නැතුව එකට බැඳිලා පවතිනවා කියලා තමයි කියන්නේ. සාගරයේ සිසිල් රැල් නැගී නැගී බිඳේ මුහුදේ රළ නැගී බිඳෙනවා වගේ ආදරේ හැඟීම් නිරන්තරයෙන් මතුවෙනවා. එනවා යනවානේ. ආදරේ සුපෙම් කැන් දිලි දිලි සැලේ ආදරේ ආලෝකයේ සහ සෙනෙහස දිදුලනවා දිරෙනවා දිලිසෙනවා කියලා තමයි කියන්නේ. ආකාශයේ සඳේ ලප නැත මැකිගේ හඳේ ලප තියෙනවා කියලා අපි දන්නවනේ, අපිට පේනවනේ. ඉතින් මේ හඳේ ලප මැකෙන්නේ නෑ වගේ ආදරේ පුරාණ එහෙම නැත්නම් ආදරේ පුරාණේ හිත ඇදී ගියේ පැරණි ආදර මතක සහ බැඳීමුත් අන්න ඒ වගේ හඳේ ලප මැකිලා යන්නේ නෑ වගේ පැරණි ආදර මතකත් ඒ බැඳීමුත් හදවතින් කවදාවත් ඉවත් වෙන්නේ නෑ කියලා තමයි මෙතනින් කියන්නේ. උදා වූ වසන්තේ සදාකල් රැඳේවා දෙන්නක

ගීතයේ නොමැකෙන යුගලය. එච්.ආර්. ජෝතිපාලයන් සමගින් ප්‍රවීණ ගායන ශිල්පිනි ඇන්ජලින් ගුණතිලක මහත්මිය. අපි හමු හද විමන්දොරින් එන පැතුම් පවන්.

හවස දුනයි විනාඩි 9යි දැන් වෙලාව සිංදු කැෆේ අන්තිම පැය තමයි පටන් ගත්තේ. ඉතින් අන්තිම පැය පටන් ගත්ත ගමන් රෙකෝඩ් එකක් ගන්න තමයි මේ වාට කියන ලෑස්ති වෙන්නේ. ඉතින් මේ දවස්වල FIFA World Cup එක තියෙන කියලා දන්නවනේ නේද? ඉතින් ඔන්න එක සැරයක් ඔන්න දැන් මං ඊයේ මම ඊට කලින් දවසේ මේ අපේ මෙස්සිගේ රෙකෝඩ් එක ගැන කිව්වා. ඔන්න දැන් අපි තවත් ආසාවෙන් බලන එහෙම නැත්නම් අපේ පපන්දු තරුවක් තමයි ලෙජෙන්ඩරි කෙනෙක් තමයි මෙයාත් අපේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තියපු රෙකෝඩ් එකක් ගැන තමයි මේ කියන ලෑස්ති වෙන්නේ. ගොඩක් ජනප්‍රිය කෙනෙක් නේද රොනාල්ඩෝ කියලා කියන්නේ නේද? හැම පැත්තෙම ස්පෝර්ට්ස් පැත්තෙන් සහ යාගේ තියෙන ලස්සන ක්වලිටීස් අපි ගොඩක් දකිනවා සෝෂල් මීඩියා ඔස්සේ. එයා හැසිරෙන විදිහ, මිනිස්සුන්ට ට්‍රීට් කරන විදිහ නේද? ඒ වගේ හරි අගේ කරන්න ඕනේ සහ අගේ කර යුතු දේවල් ගොඩක් තියෙන රොනාල්ඩෝගේ. ඉතින් කොහොමද කමන්නේ දැන් රොනාල්ඩෝ තියපු වර්ල්ඩ් රෙකෝඩ් එක මොකක්ද කියලානේ දැන් ඔයා මේ බලාගෙන ඉන්නේ මම කියනකම් ඉන්න කියන්න. ඉතින් ඔන්න පාපන්දු සතරට අවතීර්ණ වුණු අපේ රොනාල්ඩෝ පළවෙනි සහ එකම ක්‍රීඩකයා. මොකටද? ඒ අපේ වන ඇන් ඔන්ලි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඔන්න මේ පාර උස්බෙකිස්තානයට එරෙහිව තිබ්බ තරගයේදී ගෝල දෙකක් එයා වාර්තා කරා. ඉතින් මේ ලෝක කුසලාන තරගාවලි හයටම, ඒ කියන්නේ 2006, 2010, 2014, 2018, 2022 සහ 2026 මේ අවුරුද්දත් එක්ක මේ ලෝක කුසලාන මේ අවුරුදු හයටම, මේ තිබ්බ අවුරුදු හයටම ගෝල වාර්තා කරපු පළවෙනි ක්‍රීඩකයා බවට ඔන්න රොනාල්ඩෝ පත් වෙලා තියෙනවා. ඉතින් ඔහුගේ පළවෙනි ගෝලයත් එක්කම මේ වාර්තාව ස්ථාපිත වුණා. ඒත් එක්කම එයා දෙවෙනි ගෝලෙත් ඒත් එක්කම දානවා. ඉතින් ඒක අර තවත් ඉතින් අර පළවෙනි ගෝලෙ දැම්මට පස්සේ ඇඟට පොඩි ගැම්මක් එනවනේ, ගැට් එකක් එනවනේ. නියම ඊළඟ එකක් තව එකක් කොහමරි දාන්න ඕනේ ගෝල් එකක් කියලා අර එහෙම පොඩි ගැට් එකක් එනවනේ. අන්න ඒ වගේ රොනාල්ඩෝටත් එන්නේ. ඉතින් කොහොමහරි මේ තරගය පෘතුගාල් නැෂනල් ෆුට්බෝල් ටීම් එක 5-0 විදියට කොහොමරි මේ තරගය ජයග්‍රහණය කළා. ලෝක කුසලාන තරගාවලි හයකදීම ගෝල වාර්තා කරපු ඉතිහාසයේ පළවෙනි සහ එකම ක්‍රීඩකයා බවට තමයි රොනාල්ඩෝ පත් වුණේ. ඉතින් ඔනෝක තමයි රොනාල්ඩෝ තියපු රෙකෝඩ් එක. මේ තිබ්බ තරග වාර හයෙම, මේ තිබ්බ ලෝක කුසලාන තරග වාර හයකදීම එක දිගටම මෙයා ගෝල් දාපු කෙනා. ගෝල් සාමාන්‍යයෙන් අර එක දිගටම ගෝල් දාපු පළවෙනි සහ එකම කෙනා තමයි රොනාල්ඩෝ. ඉතින් ඔන්න ඒ විදිහට අපේ රොනාල්ඩෝක රෙකෝඩ් එක ගැනත් ඔයාට මතක් කරගෙන අපි යනවා සුදු මූණ බලන්න. කාගෙද දන්නේ නැහැ, කාගෙද කියලා දන්නේ නැහැ. නමිත අසංක තමයි කියන්නේ, එයාගේ තමයි හදවත. අංගින්න හවස 4 වෙනකන්.

0: සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: පෙරලිකාර සඳුදා
3: කේන්ති යන හේතු මොනවද? මෙන්න මේවා
2: හරි සුව බර අඟහරුවාදා
4: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
2: හැඩකාර බදාදා
3: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් පොණ්ඩේකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
2: රස පිරි බ්‍රහස්පතින්දා
5: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරල
6: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
7: ජීවිතේ අපි මොන තරාතිරමක හිටියත් නෙපු මොන ලෙවල් එකක අපි හිටියත් අපි හැමෝටම ජීවිතේ තනි වෙන දවසක් එනවා නේද? තනිකම දරාගෙන අපිට සිද්ධ වෙනවා. ඒක කොතනදීද කියලා කියන්න දන්නේ නැහැ. ඊට කාටවත් දොස් කියලා වැඩකුත් නැහැ වෙලාවකට නේද? සීකරත් කියලා තියෙන අර දිවි ගෙවනා ටික දිනට ලොවේ තනිකම පමණක් තනියට වෙයි කියලා නේ.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show.
8: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0818 893 8993 WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
0: 89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: මොන ප්‍රශ්නයාවත් මම මගේ ගමන යනවා. මට මාව විශ්වාසයි. එහෙම හිතන්න ජයග්‍රහණය කිරීම හරිම පහසු වෙයි. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
3: සියයක්ම ඔබ යකේ.
2: අංක දෙකක් ගැලපුණාම.
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
3: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3.

0: 89.3 Supreme Radio. සස්මුතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012.
1: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
2: ඇයි යන්නේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
4: ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
4: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
5: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලි පුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. Yeah.

මේ මියුසික් කැහෙනකොට ඔයාට මොකක්ද මතක් වෙන්නේ? අනේ එක පැත්තකින් දුකකුත් හිතෙනවා, අනිත් පැත්තෙන් ගොඩාක් බය හිතෙනවා නේද? එන්න අපි යමු 1936ට මීරාව හොයාගෙන. ඉතින් මේ ෆිල්ම් එක ඇවිල්ලා 2011 අවුරුද්දේ ඉන්දියාවේ සිනමාවට ප්‍රථම වතාවට ඩිජිටල් 3D තාක්ෂණය අරගෙන නිර්මාණය කරපු චිත්‍රපටයක්. ඒ තමයි හන්ටන් 3D කියලා කියන්නේ. ඉතින් ඇත්තටම කොහොමද කණ්ණාඩි දෙකකුත් දාගෙන අපි ෆිල්ම් හෝල් එකේ හොල්මන් ෆිල්ම් එකක් බලනකොට එක වෙනමම ෆීලිං එකක්නේ. එක බල ඩොක් ගාල හොල්මන් එකට පයින්කොට නේද? දැන් මේ ඇහෙන බෑග්‍රවුන්ඩ් එක ඕටමේ ඇහෙන මේ සින්දුව ඇහෙනකොට ඔයාලට මතක් වෙනවනේ ඒ කාලේ ගොඩක් අය කොච්චර මේ සින්දුව ජනප්‍රිය වුණාද කියලා. කියනවා නම් මේ සින්දුව රෙගින් ටෝන් එකටත් උන්න අපේ ලංකාවේ කට්ටිය දාගෙන හිටියා. ඉතින් මේ හන්ටන් 3D කියලා කියන්නේ නිකම්ම නිකම් බය හිතෙන ෆිල්ම් එකක් විතරක් නෙවෙයි. ඒ කාලේ මේක කාලේ හරහා ගිහිල්ලා අද්භූත හම්බ වෙච්ච අද්භූත ආදර කතාවක්කුත් තියෙන හරිම බය හිතෙන චිත්‍රපටියක්. ඉතින් අර රාස්ට පස්සේ හොඳම හොර මූවි එක තමයි හන්ටන් 3D කියලා කියන්නේ. ඉතින් කොහොම හරි මේ කතාව පටන් ගන්නේ රෙහාන් කියන තරුණයා විකුණන්න දාලා තියෙනවා ගෙදරක්. ගෙදරක්කට මේක නිකන් මන්දිරයක් වගේ, පාළු අද්භූත වගේ මන්දිරයක් වගේ. කොහොම හරි ඉතින් මේ මන්දිරෙට මේ රෙහාන් යනවා පරීක්ෂා කරන්න. ඉතින් මේකට ඇතුළු වුණාට පස්සේ තමයි සෙල්ලම පටන් ගන්න. ඉතින් මේ මන්දිරයේ ඇතුලේ අවුරුදු 80ක ඉඳලා සැරිසරන මහා නපුරු ආත්මිකුයි, ඒ ආත්මෙන් වද හිංසා වලට ලක්වෙන මීරා කියන අහිංසක යුවතියකගේ ආත්මිකුයි රෙහාන්ට හම්බ වෙනවා. ඉතින් මහරි රෙහාන් ෆිසිකලි ටයිම් ට්‍රැවල් කරලා යන්නේ නැහැ අතීතෙට, මේ වර්තමාන ඉඳන්ම තමයි රෙහාන් මීරාවේ එරගන්න ට්‍රයි කරන්නේ. ඉතින් කොහොම හරි රෙහාන් යනවා 1936ට, ඒ කියන්නේ මීරා ජීවත් වෙලා ඉන්න කාලෙට යනවා. ගිහිල්ලා අර නපුරු ආත්මෙකින් කොහොම හරි මීරාව බේරගන්න දුකත් හිතනවා. මොකද අතීතෙදි රෙහාන් අර නිදරවැටලා ආයතනෙ මැරෙනවනේ නේද? හරි ලස්සනයි. හරි ඒ වගේම තමයි බයයි අනිත් පැත්තේ. ඒ වගේම අර මම කලින් කිව්ව වගේ මේ ෆිල්ම් එකේ තිබ සමහර සින්දු ඒ කාලේ අපේ කට්ටිය රෙගින් ටෝන් එකකට දාගෙන හිටියා. ඒ ග්‍රවුන්ඩ් එකෙන් ඇහෙන්නේ ඒ වගේ සින්දුවක් තමයි ඔයාට. ඉතින් ඒත් එක්කම තව දෙයක් මතක් කරන්න ඕනේ. හොඳම කොටස, බය හිතනම කොටස තමයි මෙන්න මේ කොටස. ඒ තමයි මහාචාර්ය අයියර්, ඒ කියන්නේ අරිෆ් සකරියා තමයි ඒ කැරක්ටර් එක කරන්නේ. ඉතින් මේක මේ ඒ මහාචාර්ය අයියර් තමයි හොල්මන් නේ. එයා තමයි නපුරු ආත්මය. ඒ බියකරු විකෘති රංගනය සහ එයාගේ අද්භූත හිනව මහාචාර්යගේ වගේ කළා. ඉතින් මෙන්න මේක ඇහෙනකොට ඇත්තටම ඒ හිනාව ඇහුනට පස්සේ අපි නිකන් හීනෙනුත් බය වෙනවා වගේ. එච්චරට බය හිතනවා. ඉතින් හිතන්නවා නිකන් මවා ගන්න ෆිල්ම් හෝල් එකේ 3D කණ්ණාඩි දෙකකුත් දාගෙන අර නපුරු ආත්මය කැමරාව ඉස්සරහා ටික පාට පැන ලැඟට නිකන් අපේ පයින්නවා වගේ බුබ් බුබ්. ආ ගැස්සෙන්නපා ගැස්සෙන්නපා. ඉතින් ඔන්න ওই විදිහට තමයි මේ අත්දැකීම 2010 ඉන කට්ටියට නම් හොඳටම ලැබෙන්නේ තියෙන ෆෑන්ස් රටේ රසිකයන්ට. මේක ෆිල්ම් හෝල් එකේ බැලුවා නම්, මේක 3D ෆිල්ම් එකක්, මේක ෆිල්ම් හෝල් එකේ බැලුවා නම් අර මම කිව්ව බය හිතන අත්දැකීම හොඳටම දැනෙන්න ඇති නේද? චුට සින්දුව හමු අපි නේද?

0: 89.1, 89.3 Supreme Radio.
1: Sindhu Cafe.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාර්නික බ්‍රාස් ස්ටේනස් සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ හැපනින් ඒවිනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
5: Back to back, Sindhu Ahanna.
6: Let's go.
7: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
8: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
4: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
9: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
10: The Welcome Show.
11: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema udey hatata
10: The Welcome Show.
9: Anugrahaya.
12: Wartha pita wartha kabana koti 8 NLB tanade tahane loturaiye rupiyal koti 13 9 7 ikma u dewanta supiritya galaba dimin rathi sangwardaneta dewanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanani dahane biladigena obat koti patiye kuwanna
13: Meltol hisarathaya una sempra ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
14: 89.1 89.3
0: සුප්‍රීම් රේඩියෝ සින්දු කැෆේ
4: හවස 3:48 දැන් වෙලාව යන වෙලාවත් ටික ටික ලම් වෙලා තමයි තියෙන්නේ ඒක නිසා මම යනවා ආශිවිලේ තියෙන හවස 4 ඉඳලා ආශිත් එක්ක වට ටෙම්පට වුණහන්න පුළුවන් ඒ වගේම හෙට මතක් කරන්න ඕනේ හෙට දවස ස්පෙෂල් සිකුරාදා අපේ රික්වෙස්ට් ෆ්‍රයිඩේ හෙට තියෙනවා දවල් දෙකට රෙඩි වෙලා ඉන්න ඔයා කැමතිම සින්දුවක් වගේ ඉල්ල ගන්න ගියේ නම් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න මනිවේෂා

0: සුබසන් වැෑවක් දැම් වෙලාව සවස හතරයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්නල්වී තනටතහනය ලොතුරයිය රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයා ගලබාදමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියකුවන්න.

හලෝ හලෝ හලෝ හතරයි එකයි වෙලාව මංවා. ඉතින් කොහොමද ජීවිතේ? හොඳින්ද? දැන් බොරුනේ ආටිෆිෂල් විදිහට ඇඩ් කරන්න එපා ආයිෂා මිතර. හරි, කොහොමනත් අව්‍යාජ භාවයෝ හොඳයි. ව්‍යාජ භාවයට වැඩිය එනිසා සුපුරුදු රිද්මෙන් කතා බහ කරන්න කියලා වාට ආරාධනා කරනවා. මට මා විසින් මට ඔයාටත් එහෙමයි. මොකද ජීවිතේ අපි ආටිෆිෂල් වෙන තරම් නෙමෙයි තරම් මොනවද කියන්නේ අර මමාපෑම් කරන්න නැතුව ජීවත් වෙන තරමට හරි ලස්සනයි. නේද? කතා කරනකොටත් එහෙමයි, හැසිරෙනකොටත් එහෙමයි. අපේ ස්වභාවය තමයි වැදගත් වෙන්නේ. නිකමටි කිව්වේ. ඉතල බලන්නකො මං කිව්ව කතාව. ඉස්සර කාලේ මේ ගම්මිරිස් නැටි පාරවල් දිගේ දාලා තියන්න හේතුවක් තිබ්බා. රයිට්? ගම්මිරිස් නැටි. ගම්මිරිස් නැටි පාරවල් දිගේ දාලා තිබිලා තියෙනවා. ඒකට හේතුවක් තිබ්බා. ඔයා හේතුව දන්නවද? මම දන්නවා. මං ඔයාලට කියනවා, ඔයා දන්නත් නම් දන්නවනම් මට මැසේජ් එකකුත් දාන්න. හවස 6 වෙනකන් ඉන්න වෙනවා කතාව අහන්න. අර අමුතු කතාවක් තියෙන්නේ. හරිද? ඉතින් මේ ඒකනත් කියන්න ඕනේ. ඒ වගේම මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ඩෙන්ගු. ඔයා ඩෙන්ගු හැදෙයි කියලා බයේ රැයට මදුරු දැල් දාගෙන නිදාගත්තට ඇත්තටම වැඩක් නැහැ. හරිද? ලංකාවේ සැබෑ මාරයා හැංගිලා ඉන්න ඔයාගේ නිවස නෙවෙයි කියන එක මතක තියාගන්න. හරිද? අපි හැමෝම පුරුදු වෙලා ඉන්නවා, පුරුදු වෙලා තියෙන දෙයක් තියෙනවා. ඒ තමයි يعني වීකෙන්ඩ් එකට මුළු වත්තම පෙරලගෙන පෝල් කටු ටින් දිරච්ච කොළ රොඩු හොරලා ඉවත් කරන එක. හරිද? එහෙම කරන්නේ ඩෙන්ගු මදුරුවන් මඳ කරන්න හිතාගරනේ. ඇත්තම කතාව ඕක නෙමෙයි. ඒ ගැනත් මම ඔයාලට කියනවා. ඒ නිසා ටිකක් කල්පනාවෙන් අදහගෙන ඉන්න වෙනවා හවස 6 වෙනකන්. හරිද? WhatsApp නම්බර් එක මතකයිද? 0718 89 83 83. WhatsApp නම්බර් එක තියෙනවා. ඒ ගැන කියනකොට මට පොඩි දෙයක් මතක් වුණා. අපි මේ පොසොන් පොහොය නිමිත්තෙන් පොඩ්ඩංගේ උදෑසන වැඩසටහනට සමගාමීව අපි සංවිධානය කළා. චූටි බබාලට අවුරුදු 12න් පහළ බබාලට පොසොන් උත්සවයේ කොහොමද ඒගොල්ලෝ සමරන්න හිතාගෙන ඉන්නේ, පොසොන් ගැන මොකද හිතෙන්නේ කියලා චිත්‍රීකරණ කරලා එවන්න කියලා අපිට සෑහෙන චිත්‍ර ප්‍රමාණයක් ඇවිල්ලා තිබ්බා. අද තමයි අවසාන දවස චිත්‍ර බාර ගන්න. ඉතින් තාමත් ඇදලා නැත්නම් ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ චූටි පොඩිත්තලව පොසොන් උත්සවයේ ගැන කොහොමද චූටි පොඩිත්තගේ හිතේ තියෙන්නේ පොසොන් උත්සවය කියන්නේ මොකක්ද කියන එක ගැන චිත්‍රයට ඇඳලා අපිට එවන්න. අද විතරයි හැබැයි. ඉතින් අදින් පස්සේ නෑ. අපි ජයග්‍රාහකයෝ 10 දිනකට ටැග් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් මේ තෝරාගත ජයග්‍රාහකයන්ට පොඩ්ඩන්ගේ උදෑසන මැක් එක එකතු වෙලා ප්‍රෝග්‍රෑම් එක කරන්න අවස්ථාව දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ ගැනත් මතක් කරන්න ඕනි. ඒ වගේම 0112 510 510 අපි හොට්ලයින් එකක් තියෙනවා සුපුරුදු විදිහට. ඔයාලට පුළුවන් මේ පැත්තට එන්න. හැබැයි අද TikTok live නෑ. ඒ නිසා කරන්න දෙයක් නෑ. ඒ වුණාට Supreme Radio TikTok fan page එක follow කරලා තියාගන්න. මොකද හෙට සිකුරාදා request friday අරගෙන හෙට live එකට එන්න මම බලාපොරොත්තු වෙන නිසා. එවනම් ඉතින් පටන් ගන්නවා මෙන්න මේ විදිහට. අද temp tone 5:04 මං ආශි සුබ සන්ධ්‍යාවක්.

0: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල් සාගම්පල
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: දශක පහක් පුරා පිත්තල බහඬ කරනේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාන්නික බ්‍රාස් ස්ටේනස් සරුමේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
4: ලොව සුන්දරතම පාරාදීසේ
5: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍චාරයක්
4: Travel with Supreme
5: සතියේ දවස් පහේම
6: The Welcome Show අහන්න
7: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා
8: සුවඳ දැනි දැනි දැනෙනවා
9: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
7: සතියේ දිනවල රාත්‍රී 7ට
10: අනුග්‍රහය
11: එන්න

0: Guitarra de Metal, Madame de Fábrica, Total, Fascista.
1: වෙලාව හබ සහදුල විනාඩි 19යි කියන්න ගත්ත කතාව ඉවර කරාට ඩෙංගු ගැන කතාව මේ දවස්වල හැමෝම කතා වෙන නිසා හැමෝම පරිස්සම් වෙන්න ඕනේ. ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යමින් ඉන්නවා. ඉතින් අර මං කිව්වා වගේ අර ඩෙංගු වලින් බේරෙන්න කියලා අපි මදුරු දැල් දාගෙන හවසට පැංගිරි තෙල් ගාගෙන වේපරයිසස් තියාගෙන මදුරු කොයිල් පත්තු කරගෙන හිටියා කියලා ඇත්තටම ඩෙංගු වලින් අපිට ආරක්ෂා වෙන්න බෑ. ඒ විතරක් නෙමෙයි, එන අපේ වත්ත සුද්ධ කරලා පොල් කටු ටික ටින්ටි රච්ච පොළ රොඩු ටික තෝරලා ඒව විනාශ කළා කියලා මදුරුවන් බඳ වෙන්නේ නැත. ඩෙංගු මදුරුවා විශේෂයෙන්ම මේ මුළු පවුලම එකතු වෙලා දාඩිය පෙරාගෙන කරන මේ ශ්‍රමදානෙන් අපි හිතනවා ඇත්තටම මේ අපේ පරිසරය ඩෙංගු වලින් ආරක්ෂිතයි කියලා. අපේ වත්ත පිටි අපි සුද්ධ කරගත්තාම. හැබැයි ඒක සුද්ධ කරන්න ඕනි. ඩෙංගු වලින් සහ මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න අපේ වත්ත පිටිය පිරිසිදුව තියාගන්න එක අපේ අනිවාර්යම කළ යුතු දෙයක්. අපිට ඩෙංගු හැදෙන්න විදියක් නැහැ කියලා හිතන්න එපා සුද්ධ කරපු පළියට. මොකද ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත සහ වසංගත රෝග විද්‍යාංශයේ නවතම සමීක්ෂණ වාර්තා දිහාම බැලුවාම අපිට පේන්න තියෙන සම්පූර්ණ වෙනස් කතාවක් මේ ගැන. හරිද? මොකද සැබෑම අනතුර තියෙන්නේ අපි හැමදාම ඇස් ඇරලා බලන පිරිසිදුයි කියලා රැවටෙන තැන්වල නෙවෙයි කියලා අපි හිතාගෙන හිටියට ඇත්තටම අපිට වැරදිලා තියෙන තැන අන්න එතන. සැබෑම අනතුර තියෙන්නේ අපි හැමදාම ඇස් ඇරලා බලන පිරිසිදුයි කියලා හිතන තැන්වලම තමයි මේ මදුරුවා බෝ වෙන්නේ. ඒක හරියට අර කිසිම සද්දයක් නැතුව නොපෙනෙන පැත්තකින් එන ප්‍රහාරයක් වගේ කියලා කිව්වොත් නෙවෙයි. හරිද? මොකද ඩෙංගු පතුරවන ඊඩිස් ඊජිප්ටයිස් කියන මේ මදුරුවා කියන්නේ රාත්‍රී කාලයේ ක්‍රියාත්මක වෙන සතෙක් නෙවෙයි. එයාගේ ප්‍රධානම දෂ්ටි කිරීමේ ස්වභාවය සාමාන්‍යයෙන් එකම රටාවකට තමයි සකස් වෙලා තියෙන්නේ. උදේ 8 ඉඳලා හවස 4 වෙනකම් වගේ කාලය ඇතුළත. ඒ කියන්නේ සූර්යාලෝකය හොඳින්ම දින දවසේ තියෙන දවසේ කාර්ය බහුලම වෙලාවෙ තමයි ඒගොල්ලන් සැරිසරන්නේ. ඉතින් දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අපි ඒ කියපු වෙලාවේ අපි සහ අපේ පවුලේ අය කොහෙද ඉන්නේ කියලා. අපි එක්ක හොඳට ඒසී කරලා වීදුරු ගහපු බිමට කාපට් දාපු සුභෝගී ඔෆිස් කාමරයක ඇතුලේ ලැප්ටොප් එකක් දිහාගෙන බලාගෙන වැඩ කරනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපේ දරුවෝ තමන්ගේ දවසේ භාගයක් වැඩි කාලයක් ගත කරන ඉස්කෝලේ පන්ති කාමරවල වෙන්න පුළුවන්. අන්න ඒ සුවපහසු බැලූ බැල්මට හරිම පිරිසිදුයි වගේ පෙනෙන හැම පැත්තකින්ම ආවරණය වෙච්ච පරිසරය ඇතුලේ තමයි මේ ඩෙංගු මාරයා එහෙම නැත්නම් ඩෙංගු මදුරුවා සැඟවිලා ඉන්නේ. විශේෂයෙන්ම අඳුරු මේස යට, පරණ ෆයිල් කබඩ් අස්සේ, එතකොට දරුවන්ගේ ඩෙස් යට, ඔන්න ඔය වගේ තැන්වල. හැබැයි මේකේ අපි දැනගත යුතුම තව පැත්තක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් හිතන්නේ ඒසී කරපු තැන්වල හැමදාම මොප් කරන පිරිසිදු කාර්යාල ඇතුලේ මදුරුව බෝ වෙන්න කිසිම විදියක් නැහැ කියලානේ. එහෙම නේද? ඒ වුණාට ඇත්තටම මටත් මේක මුලින්ම හදි විශ්වාස කරන්න ටිකක් අමාරු වුණා. මදුරු බිත්තරයක් කියන්නේ කොයි වගේ එකක්ද කියලා ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. ඒක නිකම්ම නිකම් වැලි කැටයකින් සීයෙන් පංගුවක් තරම් පියවි හැට නොපෙනෙන තරම් ඉතාම පුංචි දෙයක්නේ. මේ පුංචි බිත්තර වලට පුළුවන් වතුරු බින්දුවක් නැතුව වුණත් මාස ගණනක් හරි අවුරුද්දකට ආසන කාලයක් වුණත් වේලිලා කිසිම හානියක් නැතුව ජීවත් වෙන්න. ඉතින් ඔෆිස් එකක අලංකාරයට තියලා තියෙන ඉන්ඩෝ ප්ලාන්ට් කියලා කියන්නේ අපි ගෘහස්ත පැලෑක පෝච්චයක් යට තියෙන තැටියක. නැත්තම් ඒසී එකෙන් වතුර බේරෙන පුංචි බටයක් අයිනේ. මේ බිත්තර තැම්පත් වෙලා තියෙන්න පුළුවන්. යාන්තම් වතුර පොද්දක් වැටුණු ගමන් ක්ෂණිකව ක්‍රියාත්මක වෙනවා. ඉතින් කාර්යාලීය පරිසරය ඇතුලේ එයාලට ස්වභාවික හතුරු නැහැ. ගෙම්බෝ, බත්කූරෝ, කුරුල්ලෝ වගේ අයව ඒගොල්ලන්ව ගොදුරු කරගන්න ඔෆිස් කාමර ඇතුළට එන්නේ නැහැනේ. ඉතින් ඒ වගේ තැන්වල ඉන්න ඩෙංගු මදුරුවන්ට දරුණු අවුව වැස්ස තද හුළඟ වගේ කිසිම ස්වභාවික බාධාවකුත් නැහැ. ඒ නිසාම එයාලා හරිම සුව පහසුවට පන්ති කාමරවල ඔෆිස් මේසයට තමන්ගේ වර්ගයා බෝ කරමින් ඉන්නවා කියන කමතක් කරන්න එපා. අපේ උදේ ඉඳන් හවස් වෙනකන් එකම තැනක ඔහේ වාඩි වෙලා ඉන්නකොට අපේ කකුල් දෙක සහ ඔය වලලු කර ඒගොල්ලෝ දකින්නේ ලේසිම සහ ආකර්ෂණීයම ගොදුරු වගේ. ඉතින් අපි රැයට මදුරු දැල් දැම්මා කියලා මේ දහවලේ සිද්ධ වෙන අනතුරෙන් බේරෙන්න පොඩ්ඩක්වත් ඉඩ නැහැ. අන්න ඒකයි මං කිව්වේ. ඉතින් ඇත්තටම මේක ටිකක් පැහැදිලි කරන්න ලේසි නැති දෙයක්. හැබැයි සරලව කියනවා නම් අපේ ඇස් දෙකට පේන්න තියෙන පිරිසිදු ගම ගැන විතරක් හිතලා රැවටෙනවා වැඩි. අපි වත්ත පිටිය කොච්චර පිරිසිදු කළත් තමන් දවසින් වැඩි හරියක් ගත කරන හතර වටින් වටවෙච්ච කාමරේ ඇතුලේ තියෙන මේ වගේ කුඩා වතුර එකතු වෙන තැන් ගැන අපේ අවධානය යොමු වෙන්නේ නැති තරම්. ඉතින් අපි හැමෝම හිතන්නේ මඩ වතුරේ කුණු කානුවල මදුරුව බෝ වෙනවා කියලා වුණාට ඩෙංගු මදුරුව බෝ වෙන්නේ පිරිසුදු නිසල වතුර විතරයි. ඉතින් ලංකාවේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයෙන් මගින් මෑතකදී කරුණු සමීක්ෂණ වාර්තා පව පැහැදිලිව පෙන්වලා දෙන දෙයක් තමයි ලංකාවේ සේවානියුක්ත තරුණ සහ මැද වයසේ පසු වන ක්‍රියාකාරී පිරිස අතර ඩෙංගු වැළදීමේ ප්‍රතිශතය ඉතාමත් වැඩි කියලා. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ මේ සේවාස්ථාන ආශ්‍රිතව ඩෙංගු මදුරු දෂ්ටනය බහුලව සිද්ධ වෙනවා කියන එක. අපි හිතන්නේ අපිට වෛරසය ඇතුළු වුණේ ගෙදරදි කියලා වුණාට බොහෝ වෙලාවට ඒක වෙලා තියෙන අපි වැඩ කරන තැන වෙන්නත් පුළුවන්. ඉතින් හිතන්න අපි හැමදාම කරනා වගේ හැමදාම කරන විදිහට සතියන්තයේ වත්ත සුද්ධ කරලා ගෙදර දොර විතරක් පිරිසිදු තියාගෙන මේ මාරාන්තික වසංගතයෙන් බේරෙන්න පුළුවන්ද කියන එක. ඉතින් තමන් දවස තිස්සේ වැඩ කරන මේසයට තමන්ගේ ආදරණීය දරුවා දවසෙන් වැඩි කාලයක් ගත කරන ඩෙස්කයට ඉන්න තියෙන මේ අඳුරු නිහඬ බව ඇතුලේ මේ නොපෙනෙන ඩෙංගු මාරය සැඟවිලා ඉන්න පුළුවන්. අපි මේ ගැන මීට වඩා ගැඹුරින් හිතන්න කාලය ඇවිත් තියෙනවා. ඉතින් අපේ ආරක්ෂාව තහවුරු කරගන්න නම් අපි ඉන්න හැම තැනකම මේ වගේ සියුම් සහ අඳුරු කොන් දෙස නැවත හැරිලා බලන්නම සිද්ධ වෙනවා. ඒකයි මතක් කරේ. අපේ බීම් එකෙත් ඉන්නත් දැනකෝ බලන්න. මෙතරම් බොහොම අඳුරේ නිෂ්කලංකයි සින්දු විතරයි ඇහෙන්නේ. ඒනට කියන්න බෑ ඩෙංගු මදුරෙක් ඉන්න පුළුවන්නේ. ඒ නිසා කල්පනාවෙන් ඉන්න. Prevents is better than cure, right? හවස 4:25යි.

0: අර්ථ බලාභව සහතරයි විනාඩි 29යි.
1: නවීනතාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනිය රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දන් අනර්ග නිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011129180
2: The Welcome Show.
4: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
5: ජීවිතේ අපි මොන තරාතිරමක හිටියත් නෙපු මොන ලෙවල් එකක අපි හිටියත් අපි හැමෝටම ජීවිතේ තනි වෙන දවසක් එනවා නේද? තනිකම දරාගෙන අපිට සිද්ධ වෙනවා. ඒක කොතනදීද කියලා කියන්න දන්නේ නැහැ. ඊට කාටවත් දොස් කියලා වැඩකුත් නැහැ වෙලාවකට නේද? සීකරත් කියලා තියෙන අර දිවි ගෙවනා ටික දිනට ලොවේ තනිකම පමණක් තනියට වෙයි කියලා නේ.
4: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
2: The Welcome Show.
6: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකාලමු.
7: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
6: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

0: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
3: එම මෙහෙම
4: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්සේ
2: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද අවසව
5: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කපේ විත් නිමේෂා
7: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
8: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක
9: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
0: The Welcome Show කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patala gannatu patan ganna satiya dawas pahema udey hatata The Welcome Show
9: anugrahaya

ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාස

89.1 89.3 Supreme Radio.

0: down.
1: හතර හතට
0: හවස පහ විනාඩි තුනයි අපි දෙවැනි පැයට ආවා. පොඩි කතාවක් කියන්නද? හාද අහන්නකො ඉතින්. කතාවක් තියෙනවා. හැමෝම පිට යන බූරුවෙක් වෙනවට වඩා හැමෝම වෛර කරන වෘකයෙක් වෙන එක හොඳයි කියලා. වෘකයා පොඩ්ඩක් හිතලා බලන්න කතාව. හැමෝම පිට යන බූරුවෙක් වෙනවට වඩා හැමෝම වෛර කරන වෘකයෙක් වෙන එක හොඳයි. කතාව ඇත්තනේ. රයිට්. කතාවක් තියෙනවා තව. ඔය පරුෂ වචන කතා කරන කට්ටේ ඉන්නවනේ, ඉක්මනින් කේන්ති ගන්න කට්ටේ ඉන්නේ. සමාජය ගොඩක් අය හිතන්නේ තරහ ගියපු ගම අර කෑ ගහලා වයියෙන් තමන්ගේ තරහව පිට කරන කට්ටිය හරි නරකයි කියලා, හැදියාවක් නෑ කියලා. නේ? හැබැයි ඔයා දන්නවද, මනෝවිද්‍යාත්මකව බැලුවාම හොයාගෙන තියෙනවා ඒ වගේ අය අනිත් අයට වඩා ගොඩාක් අවංකයි, වගේම එයාලගේ හිතේ කිසිම කුහකකමක් නෑ කියලා. ඇයි එහෙම කියන්නේ? මං ඒ වගේ හින්දා නෑ නෑ නෑ නෑ නෑ. සාමාන්‍යයෙන් අපි කෙනෙක්ව රවට්ටන්න බොරුවක් කියන්න, එහෙමත් නැත්නම් කපටිකමක් කරන්න හදද්දී අපේ මොළය මෙහෙමන කොටස තියෙනවානේ. එයා ක්‍රියාත්මක වෙලා අපි කියන වචන ගොඩාක් පරිස්සමින් ෆිල්ටර් කරනවා. හරිද? හැබැයි කෙනෙක්ට එකපාරටම කේන්ති ගිහිල්ලා තරහ අරගෙන කෑ ගහද්දී ඒ වචන මොළේ කිසිම ෆිල්ටර් කිරීමකට ලක් කරන්න ටයිම් එකක් නැහැ. ඒව කෙලින්ම එන්නේ මොළේ හැඟීම් පාලනය කරන ගැඹුරු කොටසකින්. හරිද? ඒ කියන්නේ ඒ වෙලාවට එයාලා සමාජයට වෙන්න රඟපාන්නේ නැහැ. තමන්ගේ හිතේ තියෙන ඇත්තම හැඟීම කිසිම සැඟවීමක් නැතුව එළියට දාලා දානවා. හරිද? මතක තියාගන්න, මූණට බඳින කෙනා ඔයාගේ ඉස්සරහා කොච්චර නරක විදියට හැසිරුණත් එයා කවදාවත් ඔයාගේ පිටිපස්සෙන් ඉඳන් පිහියෙන් අඬින්නේ නැහැ. පරිස්සම් වෙන්න ඕනේ මූණට hina වෙලා ඉන්න වචන පරිස්සමෙන් පාවිච්චි කරන කපිට මිනිස්සුන්ගෙන්. අත්දැකීමෙන් කියන්නේ. මන් දන්නවා එයා අත්දැකීම වාටද ඇති කියලා. හරිද? ඒක ඇවිල්ලා මේ හරි ඇත්ත කතාවක්. يعني මූණට හිමීන් හරි පරිස්සමෙන් කතා කරන මිනිස්සුයි, හරිද, කේන්ති පිට නොකරන මිනිස්සුයි, එකපාර ඩොංගල කෑ ගහන මිනිස්සුයි අතර ලොකු වෙනසක් තියෙනවා. හොඳට කල්පනාවෙන් ජීවත් වෙන්න. සමාජයේ ක්‍රෑර අය. ඒකයි මං කිව්වේ හැමෝම පිට යන බූරුවෙක් වෙනවට වඩා හැමෝම වෛර කරන බූර්කෙක් වෙන එක හොඳයි කියලා. මාත් එහෙමයි. බූර්කෙක් මං. බාබුජි ගර ධීර චලෝ. ගෙදර යන ගෙදර යන ඉක්මනින් පරිස්සමෙන්. රයිට්. පහයි විනාඩි පහයි.

0: වෙලා හවස පහයි විනාඩි 15යි.
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ මෙල්ටෝල් හිසරතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි. ලොව සුන්දරතම පාරාදීසේ
2: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම සත්‍චාරයක්.
1: Travel with Supreme.
2: සතිය දවස් පහේම The Welcome Show අහන්න.
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
4: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
5: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
1: The Welcome Show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට The Welcome Show.
2: අනුග්‍රහය
6: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ රුත්‍රායියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
7: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාර්ලික බ්‍රාස් ස්ටේනස් සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
2: The Welcome Show
0: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන
3: ජීවිතේ අපි මොන තරාතිරමක හිටියත් නිපු මොන ලෙවල් එකක අපි හිටියත් අපි හැමෝටම ජීවිතේ තනි වෙන දවසක් එනවා නේද තනිකම දරාගෙන අපිට සිද්ධ වෙනවා ඒක කොතනදීද කියලා කියන්න දන්නේ නැහැ ඊට කාටවත් දොස් කියලා වැඩකුත් නැහැ වෙලාවකට නේද සීකරත් කියලා තියෙන අර දිවි ගෙවනා ටික දිනට ලොවේ තනිකම පමණක් තනියට වෙයි කියලා නේ
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
2: The Welcome Show
4: හරිනේ දැන් අන්න නැවැත්තුවා මම කිව්වනේ හිමින් යමු කියලා.
3: ආ කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
5: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
3: ආ සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
6: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න. ගැලපෙනම මියුසික් වයිබ් එක.
2: සුප්‍රීම් මියුසික් සන්දේ.
6: ඉනිදා උදේ 9ට.
5: ඊගෙන සර්.
0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
1: ඔබගේ ගෙවත්ත පමණක් නොව වටා ඇති ජලය කලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික් පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

අතරයි මුළු ලෝට අත්වඩා කාටත් කියල නෑ හෙම බොරුණන් කියන්න පා හලි මඟද කිව්වා ඔයාට ප්‍රෝගෑමික පටන්ගන්නකොට ගම්බිරිස් නැටි පාර දිගේ දාලා තිබ්බ හේතුව මොකක්ද අපේ පැරණි මුතුන් මිත්තෝ ගඩකයි මැසේජ් කරල තිබ්බ එක්කෙනෙක් කතාව හරියටම කියල තිබ රන්දුලි රන්දුලී තමයි දිගන ඉදල මැසේජක දාලා තියෙන්නේ මට හරිද මන් දන්න කතාවම එයත් හරියටම දාලා තිබ්බර ගම්බිරිස් නැටි ඇයි අපි පාරදිගේ දාලා තිබ්බ කියන අපේ පැරණි මුතුන් මිත්තු ඇයි පාරදිගේ දාලා තිබ්බ කියන එක ගැන තමයි රන්දුලි කිව්වේ හරිද රන්දුලි නෙමෙයි මම කිව්වේ රන්දුලි හරියටම කියලා තියෙනවා හරි උත්තරේ හරි ඉස්සර සුදු ජාතිකයෝ අපේ රට පාලනය කරන කාලේ ගම්බිරිස් කියන්නේ ප්‍රධාන අපරායන භෝගයක්නේ අපේ රටේ තිබිච්ච ඉතින් ඒ කාලේ අද වගේ තමන්ගේ අස්වැන්න විකුර ගන්න ගැනුම් කරුවන් හොයාගන්න තාක්ෂණය දිනවලා තිබුණේ නෑනේ අපේ පැරැන්නු කලේ ගම්බිරිස් කැපුවාම ඒ නැටි ටික කරත්ත පාරේ ඉඳලා තමන්ගේ ගෙදර එනකන් පාර පුරාම ගම්බිරිස් නැටි ටික දාපු එක ඉතින් ඔය කරත්තවල යන වෙලෙන්දෝ ගම්බිරිස් නැටි වැටලා තියෙන පාරේ ගිහින් එයා අස්වැන්න මිලදී ගන්න පුරුදු වුණා ඒ විදිහට තමා අපේ මුදුන් මිත්තෝ වෙළඳ ප්‍රචාරණය කළේ ඒ දවස්වල. ඉතින් සමහර මිත්‍යා විශ්වාස තියෙනවා ස්වැන්න ඊළඟ වතාව වැඩි වෙයි කියලාත්තෝම ගම්බිරිස් නැටි පාරට පෑගෙන්න දානවා ඒ වගේම ඇස්වහකට හදුරු වෙනවා කියලාත් හිතලා ඒ වැඩේ කළා කියලා කියනවා. ඔන්න ඔය කාරණා තමයි ගම්බිරිස් නැටි පාරට දාන්න හේතුව වෙලා තියෙන්නේ අපේ පැරණි මුදුන් මිත්තෝ. දැනගත්තේ නැද්ද දැනගෙන හිටියේ නැද්ද ඔය කතාව? අපෝක පරණ කතාවක් අපි ඔක දන්නවා. ඔය පරණ ජෝක්ස් දාන්න එපා කියලා කියන්න වට නේද රයිට් ඕකේ පරණ ජෝක්ස් දාන්න එපා ඔය පරණ ජෝක්ස් අවුට් ඔෆ් ජෝක්ස් කතා කරන්න එපා රයිට් එහෙමනම් ඉතින් සින්දුවක් අහන්නයි ලෑස්ති වෙන්නේ අපි ඔය ජානේ මන් ඩූ යූ නෝ රයිට් අපි ශාන්තයි ශ්‍රේයා ഘോഷාලට අවස්ථාව දෙන්නයි හදන්නේ මේ වෙලාවේ මම වහගෙන ඉන්නවා සහන් ඉන්නවා සහන් කියන්නේ අපේ ස්ටුඩියෝ එක දන්න කෙනෙක් එයා කොහෙද ඉන්නේ කියලා කියන්නේ මම එයා ඉන්නේ ලංකාවේ එයාව ගොඩක් ආදරෙන් එකතු කර ගන්නවා ඒ වගේම රශ්මික ඉන්නවා හොරණින් වාවත් ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ සාෂ් මා වහගෙන ඉන්නවා කියලා මම දන්නවා සාෂ් වාවත් එකතු කර ගන්නවා මදු ඉන්නවා ත්‍රිංකෝ වලින් වාවත් මතක් කරනවා ඒත් එක්කම මට කියනවා හැමෝගෙම පිට යන බූරුවෙක් වෙනවට වඩා හැමෝම වෛර කරන වෛරෙක් නෙමෙයි බූරුකෙක් ඔව් කතාව ඇත්ත හැමෝම පිට යන බූරුවෙක් වෙනවට වඩා හැමෝම වෛර කරන බූරුකෙක් වෙන එක නම් හොඳයි තමයි මම ඔබ කිව්වනේ කලින් සමහරලාට මට හිතෙනවා මම බූරුවෙක්ද කියලා වෙලාවකට අඩු වැඩි වශයෙන් අපි හැමෝම බුරු වෙන වෙලාවල් තියනවා නේද? ඔව් ඒක ඇත්ත ඒක ඇත්ත ඒක ඇත්ත හරි කමක් නෑ බොහොම ස්තුතියි ඈ මම වහගෙන ඉන්නවා කියලා මම දන්නවා ඒ කියන්නේ මම කියපු දේවල්ම මටම ආපහු එවනවා ඒ වගේම අමායාව අම්පාරෙන් ගොඩක් ආදරෙන් එකතු කර ගන්නවා එහෙමනම් මේක මගේ කැමති සින්දුව ඒ කියන්නේ මගේ ආ ටයිම් එකේ මම ප්ලේ කරන්න ඕනේ අපේ මේ ලයිබ්‍රරි කෑට ඕන සින්දුව නෙමෙයි මම කැමති සින්දුව රයිට් තාලෙට කියමු මමත් එක්ක පඩකින් ඕවා නිෂ්පාදකතුමා සහාය ලබා දෙන්න මයික්ස් ගේන අඩු කරා

0: වෙලාමතක්කනවා අවස පහයි විනාඩි 43යි දැන්.
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක. සමරුමලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 18 22 පෙරලිකාර සඳුදා
3: කේන්තියන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
2: සුවබර අඟහරුවාදා
4: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
2: හැඩකාර බදාදා
5: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් පොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ
2: රස පිරි බ්‍රහස්පතින්දා
6: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරලා
7: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
8: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
9: Number 20 Number 10 Number 5 Number 1
8: Saturday Weekend එක happening කරගන්න
10: එදා බෙදා තුර ජනප්‍රිය සින්දු
11: Oh God
10: එක දිගට එක පැනට සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්
8: Supreme Radio Super Hits 20 with Hasita.

හවස පහය විනාඩි 48 රත්තරන් යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. හෙට හවස 4ට හම්බ වෙමුද? කමක් නෑනේ. එහෙනම් ගිහින් එන්න. බොහොම ස්තුතියි මාව අහගෙන හිටියත්. සුබ රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරත් මං ආශ.

0: සුබ සන්ධ්‍යාවක්. වෙලාව හවස 6යි. මේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩේ තහනේ රුත්‍රායියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ මේක

0: 89.1 89.3 Supreme Radio
1: ජීවිතේට සිහින තියෙනවා NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක් මේ ගොවිසත ලොතරැයින් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගයේ දිනාගත් නුවරඑළියේ එරන්ද පත්මකුමාර මහතා
2: අයිවන් මම එරන්ද පත්මකුමාර මං ආවේ නුවරඑළිය ඉඳලා මටත් ගොවිසත දිනුමක් ලැබුණා අද මං ඒ දිනුම ගන්න ආවා සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා තයාග ලබා ගන්න ඒ වගේම තරුණ පරම්පරාවටත් මම වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට්පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න ගත්තොත් තමයි දිනුම කැදෙන්නේ ඇත්තටම මමත් විශ්වාස කරේ නැහැ මටත් දිනුමක් ආවට පස්සේ තමයි මම විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණයක් ලබා දෙනවට.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB

0: සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: ෆයිබර් ලේසර් CNC ලේසර් ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන් විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 01122739180
3: හරිනේ දැන් අන්න නැවැත්තුවා මම කිව්වනේ හිමින් යමු කියලා
4: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද
5: අද ඉතින් නිවාඩු දවසනේ සර් එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා
4: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේනේ එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ
6: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න ගැලපෙන මියුසික් වයිබ් එක
2: සුප්‍රීම් මියුසික් සන්දේ
6: ඉනිදා උදේ 9ට
5: ඉගෙනන සර්
7: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා
8: සුවඳ දැනි දැනි දැනෙනවා
9: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
7: සතියේ දිනවල රාත්‍රී 7ට
3: අනුග්‍රහය
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: සුප්‍රීම් රේඩියෝ

0: 89.3 Supreme Radio
1: Meltdol හිසරතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol පැරසිටමෝල් විශේෂයකි.
2: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
3: ඈ හැබෑවට
7: සතිය දවස් පහේම දවල් දෙකට
8: සින්දු කෆේ විත් නිමේෂා. The Welcome Show.
9: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
10: ජීවිතය අපි මොන තරාතිරමක හිටියත් නිපු මොන ලෙවල් එකක අපි හිටියත් අපි හැමෝටම ජීවිතේ තනි වෙන දවසක් එනවා නේද? තනිකම දරාගන්න අපිට සිද්ධ වෙනවා. ඒක කොතනදීද කියලා කියන්න දන්නේ නැහැ. ඊට කාටවත් දොස් කියලා වැඩකුත් නැහැ වෙලාවකට නේද? සීකරත් කියලා තියෙන අර දිවි ගෙවනා ටික දිනට ලොවේ තනිකම පමණක් තනියට වෙයි කියලා නේ.
9: මේ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට
8: The Welcome Show.
11: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
12: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයන් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයන් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
11: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
13: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: චීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක. Number 20. Number 10. Number 5. Number 1.
2: Saturday. Weekend එක happening කරගන්න.
3: එතන බෙදාතොර ජනප්‍රිය සින්දු.
4: Oh God.
3: එක දිගට එක පැලට. සෙනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
2: Supreme Radio. Super Hits 20 with Hasita.
5: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The Welcome Show.
6: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන හිනාවෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට.
4: The Welcome Show.
3: අනුග්‍රහය.
7: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ දුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
8: මෙල්ටෝල් හිස රතය උන සෙම්ප්‍රති ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි. 89.1 89.3
9: සුප්‍රීම් රේඩියෝ.

අප මහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ. අහසෙ දිලේ පොළොවේ බලේ.

0: විග්‍රහය
1: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB ධනනිධානයේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධනනිධානයේ බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: අපි හරි ආසයි අපේ ජීවිත කතාව අහගෙන ඉන්න කෙනෙක් හැමදාටම මේ ජීවිතේට ලාං කරගන්න. සමහර වෙලාවල් වලට ඒ හොයන කෙනාව තවමත් ඔයාට හමු වෙලා නැතුව ඇති. මේ වෙනකොටත් ඒ කෙනා ඔයාගේ ජීවිතේට ඇවිත් ඇති. ඔයාට ආදරේ වෙනුවෙන් කියන්න තියෙන මේ හැමදේම අද දවසේදීත් අපි ලෑස්තිින් ඉන්නවා. ආගෙන ඉන්න මේ මුළු ලෝකෙටම ඇහෙන්න ඒ ආදර කතාව වචනයක් නැර කියන්න. තනි වෙලා ඉන්න ඔයාට, තනි වෙලා හිටියත් ආදරේ නාමයෙන් ආදරයක් හොයාගන්න උත්සාහ කරන ඔයාට අදත් ලෑස්ති. ආදරේ ගැන ආදරෙන් කියලා දෙන්න, ඔයත් එක්ක ආදරෙන් කතා කරන්න. එන්න මේ පැත්තට පටන් ගන්න ලෑස්තිය. ආදරේ ගැන ආදරෙන් කතා කරන ඩ්‍රීම් නයිට්.
1: වෙලාවකට තනිකම කියන්නේ අපි දන්න විදිහට දුකක්නේ. හැබැයි තනිකම ඇතුලේ අපිට අපිව හොයාගන්න අවස්ථාවක් හම්බ වෙනවා. අපිට අපි වෙන්න අවස්ථාවක් හම්බ වෙනවා. සමහර වෙලාවල් වලට තනිකමට ප්‍රේම කරන්න අපි පටන් ගන්නේ අපිට අපිව හොයාගන්න ලේසි නිසයි. තනිකම කියන්නෙත් ජීවිතේ එක්තරා විදිහේ හරි ආදරණීය පාඩමක්. ඒ පාඩම හරියට ඉගෙන ගත්තොත් අපිට පුළුවන්කම හම්බ වෙනවා තනිකමට ප්‍රේම කරන්න. දිගටම අහගෙන ඉන්න අදත් ආදරය ගැන ආදරෙන් කතා කරමු. මම මනීෂා.
0: මම හසිතා.

0: ප්‍රේම් රේඩියෝ සමරුමලක බදකම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.77 600 18 22 පෙරලිකාර සඳුදා සුවබර අඟහරුවාදා
1: ආසාත්මිකතාවේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
2: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරන
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට The Welcome Show ඇහෙන අහන කතා අතර රසකතා ඇහෙන පෑතුන
5: ජීවිතේ අපි මොන තරාතිරමක හිටියත් නෙපු මොන ලෙවල් එකක අපි හිටියත් අපි හැමෝටම ජීවිතේ තනි වෙන දවසක් එනවා නේද තනිකම දරාගන්න අපිට සිද්ධ වෙනවා ඒක කොතනදීද කියලා කියන්න දන්නේ නැහැ ඊට කාටවත් දොස් කියලා වැඩකුත් නැහැ වෙලාවකට නේද සීකරත් කියලා තියෙන අර දිවි ගෙවනා ටික දිනට ලොවේ තනිකම පමණක් තනියට වෙයි කියලා නේ
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show ලොව සුන්දරතම පාරාදීසේ
4: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම් යම් සත්‍යයක්
0: Travel with Supreme
4: සතිය දවස් පහේම
3: The Welcome Show අහන්න
0: Supreme Radio

0: 89.1 89.3 Supreme Radio.
1: වියදම් කියන දේවල් ඉවරයක් නැහැනේ. අපි ඉතින් ගෙදරින් එළියට බැස්සොත් හරි කොහේ හරි යන්න පටන් ගත්තොත් හරි වියදම් කියන දේවල් අපි එළියට අඩිය තියෙන වෙලාව ඉඳලා ඉස්සරහට එනවා. ඉතින් මේ වෙනුවෙන් ඉතින් කරන්න තියෙන්නේ ඉතින් පොඩි දෙයයි, මේ රුපියල් 40ක් වියදම් කරලා මෙන්න මෙයා තියාගන්න. අද වියදමට ගැළපෙනම අද සම්පත ළඟ තියාගන්න ඕන. මේ කියන්න ලෑස්ති වෙන්නේ අද සම්පත ගැන තමයි. ඉතින් මහජන සම්පත දිනුමාරෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් තමයි අද සම්පත ජයග්‍රහකින් තෝරා ගන්න ලබන්නේ. ඒ අනුව ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 250,000ක මුදලක් වර්ධිනා ගන්න හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 50,000ක මුදලකුත් ඔයාට දිනා ගන්න හැකියාවක් තියෙනවා.
2: ඔව්, ඒ වගේම තමයි අවසාන අංක 3 ගැළපීමෙන් රුපියල් 4,000ක මුදල් තැයික ඔයාට දිනන්න පුළුවන්කම ලැබෙනකොට අනිකුත් සෙසු ත්‍යාගයත් එක්ක අද සම්පත ලොතරැයි හරහා ඔයාට ත්‍යාග වැඩි ගණනක් කොන දිනා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඉතින් මේ මතක් කරන්නේ අද වියදමට ගැළපෙනම අද සම්පත ලොතරැයි වැඩි වැඩියෙන් මිලදී ගන්න කියන කාරණාව. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන ඔයාගේ ළඟට හැමදාමත් එන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.
3: මතකයන් ඔබේ

0: අපි හිතුවට කිසිම කෙනෙක් අපිට ආදරය දෙන විදිහට අපි ආදරය දෙන්න ඕන නෑ කියලා ඇත්තටම මං ඔයාගෙන් අහන්නේ හසිත, ඒ ක්‍රමය හරිද?
1: ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ අපි ආදරය කරනවටත් වඩා ආදරයක්. හැම වෙලාවකම උත්සාහ කරන්නේ අපිට ලබා දෙනවට වඩා ආදරයක් එයා වෙනුවෙන් කරන්න. මේ තැනදී ඇත්තටම අපි ඒ දේ කරනවද, අපිට ඒ දේ ලැබෙනවද කියලා පොඩි ප්‍රශ්නාර්ථයක් තියෙනවා.
0: ප්‍රශ්නාර්ථ ගොඩාක් මේ ප්‍රශ්න ඇතුළේ ඔයා කියපු විදිහටම තියෙනවා හසිත. හැබැයි අපිට කෙනෙක් දෙන ආදරේ වගේම ආදරයක් අපි ඒ කෙනා වෙනුවෙනුත් අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. දන්නවද, මිනිස්සු ආදරේ බලාපොරොත්තු වෙන්නේ ජීවත් වෙලා ඉන්න ටික කාලෙට විතරයි.
1: අනිවාර්යෙන්ම හිත දන්නවා ආදරේ කරන්න ඕනේ ජීවත් වෙලා ඉන්නකන් විතරයි කියලා. නමුත් අපි හැමෝම ආත්ම ගණනාවකට රඳා පවතින ආදරයක් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙනවා. කෙනෙක් ඔයාට කරන ආදරයත් ඔයා එයා වෙනුවෙන් කරන ආදරයත් තමන් තුළින්මයි බිහි වෙන්න ඕනේ. එයා මට ආදරේ නිසායි මම එයාට ආදරේ. කවදාවත් මෙන්න මේ විදියට කරන්න නම් එපා. ආදරය කරන්න හේතුවක් කියා ගන්නවත් බැරිම ගන්න.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ NLB ධන නිධානය ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තියාගේ දිනාගත් මැදිරිගිරියේ චන්දන කුමාර මහතා.
1: මගේ නම චන්දන කුමාර. මම මැදිරිගිරියේ. මම හැමදාම වාගේ ටිකට් ගන්නවා. ඒ අතරින් ධන නිධානයේ ටිකට් එක මට ජයමල්ලක් ලැබුණා. ඇත්තටම සතුටුයි. ඉතින් අපි වගේ දුෂ්කර පලාතකට මේ වගේ ටිකට් එකක් ඇදලා උදල් අතින් අපේ ජීවිතය වර්ධනය කර ගැනීමට ඒ මුදල අපේ ජීවිතයට අපි යොදා ගන්නවා. ඇත්තටම ජාතික ලෝතරය මණ්ඩලයට මේ වෙලාවේ මම බොහොමත්ම ස්තුතිය ප්‍රකාශ කරනවා. මම සාමාන්‍යයෙන් උදේට වැඩට යනකොට ටිකට් දෙක තුනක් ගන්න ටවුන් එකේ. එහෙම අරගත් එකක් තමයි මේ ඇත්තටම ලැබුණේ. අතාරින්න එපා. මේ වගේ ලොකු දිනුමක් අපට එකපාරට ලැබෙන්නේ නැහැ. ඒකින් දා රුපියල් 40කට දිනුමක් ලබා ගන්න පොඩි ට්‍රයි එකක් දෙන්න.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි වාල දන්නවනේ මේ උදා වුනේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි වාල දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් අරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහි චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
3: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකලමු.
4: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
3: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
5: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
4: ලෝක පාපන්දුවේ මහා සංග්‍රාමය
3: FIFA World Cup 2026 තරඟ විස්තර.
6: 2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අද දිනේ පිටිය මවිත කළ සුවිශේෂී තරඟ මාලාවක තොරතුරු වෙතයි මේ අවධානය. අද දිනේ පුරා ක්‍රීඩා ලෝලීන් දැඩි සන්ත්‍රාසයකට පත් කරමින් තරඟ හයක් නිමවට පත් වුණා. පළමුවෙන්ම බී කාණ්ඩයේ දෙස හැරී වැලීමේදී සත්කාරක කැනඩා කණ්ඩායමට දැඩි ප්‍රහාරයක් එල්ල කළ ස්විට්සර්ලන්තය ගෝල 2-1 ජයග්‍රහණයක් වාර්තා කළා. එම කාණ්ඩයේම පැවැත්වුණු අනෙක් සටනෙන් කටාර් රාජ්‍යයට පරාජය උරුම කර දෙමින් බොස්නියා හර්සගොවිනා කණ්ඩායම තරඟයේ ජය තහවුරු කරගත්තේ ගෝල 3-1 ලෙසින්. මේ අතර සී කාණ්ඩයෙන් පිටියට පිවිසි සුපිරි බ්‍රසීල කණ්ඩායම මියාමි පිටියේදී ස්කොට්ලන්තය සම්පූර්ණයෙන්ම අඩපණ කරමින් ගෝල 3-0 විශිෂ්ට ජයක් ලබා ගැනීමට සමත් වුණා. එම කාණ්ඩයේම පැවැත්වුණු අනෙක් ත්‍රාසජනක ගැටුමෙන් ප්‍රහාරාත්මක ජයක් හිමිකර ගැනීමට මොරොක්කෝව සමත් වුණේ හයිටි රාජ්‍ය ගෝල 4-2 ලෙස පරාජය කරමින්. එමෙන්ම අද දිනේ ඒ කාණ්ඩයෙන් චෙක් ජනරජයට එරෙහිව මෙක්සිකෝ සිරි ක්‍රීඩාංගණයේදී ප්‍රචණ්ඩ ක්‍රීඩා විලාසයක් දියත් කළ සත්කාරක මෙක්සිකෝව ගෝල 3-0 ලෙස අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගත්තා. කෙසේ වුවද මොන්ටෙරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අනෙක් තීරණාත්මක තරඟයෙන් දකුණු කොරියාවට දැඩි පීඩනයක් එල්ල කළ දකුණු අප්‍රිකාව ගෝල 1-0 ලෙස තියුණු ජයග්‍රහණයක් සනිටුහන් කරගනු ලැබුවා. මේ ප්‍රතිඵලත් සමග ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ ආධිපත්‍ය වෙනුවෙන් හෙට, ඒ කියන්නේ ජූනි මාස 26 වෙනි සිකුරාදා දිනයේදීත් තවත් මහා සටන් 6ක්ම පැවැත්වීමට සූදානම්. ඒ අනුව හෙට අලුයම 1:30 ඊ කාණ්ඩයේ යටතේ කුරකාවෝ සහ අයිවරිකෝස් කණ්ඩායම් ෆිලඩෙල්ෆියා හිදී ගැටෙන අතර එම වේලාවටම ප්‍රබල ජර්මනිය සහ ඉක්වදෝරය නිව්ජර්සි ක්‍රීඩාංගණයේදී මුහුණට මුහුණලා තරඟ වදිනවා. හෙට අලුයම 4:30 එෆ් කාණ්ඩයෙන් ආසියාවේ ප්‍රබල ජපානය සහ ස්වීඩනය දල සීදී ගැටීමට නියමිත අතර එම කාණ්ඩයේම ටියුනීසියාව සහ නෙදර්ලන්තය කැන්සස් සිටි ක්‍රීඩාංගණයේදී එකිනෙකා අභිවායාමට පිටියට පිවිසීමට සූදානම්. එමෙන්ම උදෑසන 7:30ට ඩීකාණ්ඩේ උණුසුම උපරිම කරමින් තුර්කිය සහ සත්කාරක ඇමරිකා එක්සත් ජනපදය ලොස් ඇන්ජලිස් හිදී ගැටීමට නියමිතව තිබෙනවා. එම වේලාවටම පැරගුවේ සහ ඕස්ට්‍රේලියාව සැන් ෆ්‍රැන්සිස්කෝ බේ ඒරියා ක්‍රීඩාංගණයේදී කරට කර සරණකට සූදානම්.
4: ආපන්දු ලෝක කුසලානයේ උණුසුම් තොරතුරු දැනගන්න රැඳී සිටින්න අප සමග 89.1 89.3 Supreme Radio.

0: 89.1 89.3 දිවයින පුරා සිසාරා.
1: අපි හැමෝටම හීන තියෙනවා හසිත. අපි හැමෝම කැමති මේ හීන හැබෑ කරගන්න.
2: ඉතින් අපි ඉපදුන දවසේ ඉඳලා මතක් කරන්න ඕනේ, දැන් අපිට දැනුම් තේරුම් තියෙන කාලේ ඉඳලා මම කියන්නේ අපි කරන්නේ හීන ගොඩ ගන්න එක. අපි චූටි කාලේ නම් කියනවා මේ සෙල්ලම් බඩුව මට තිබ්බනම් හොඳයි කියන, ලොකු වෙන්න ඉතින් ගොඩාක් හීන අපිට එනවනේ. ඉතින් මේ තැනදී අපේ සල්ලි කියන දේ ප්‍රශ්නයක් වෙනවා.
1: අනිවාර්යයෙන්ම දැන් වර්තමානයේ අපේ තරුණ තරුණියන්ට තියෙන ලොකුම ප්‍රශ්න තමයි හීන ගොඩක් තියෙනවා. හැබැයි මේ දේවල් හැබෑ කරගන්න අතට සල්ලි හම්බ වෙන විදිහ මදි හසිතා. ඉතින් මෙන්න මේ දේවල් හැබෑ කරන්න අපිට උදව් කරන කෙනෙක් ඉන්නවා. එයාගෙන තමයි මේ මතක් කරන්න යන්නේ. අපිත් එක්ක අපේ වාසනාව උරගා බලන්න එකතු වෙන එකම කෙනා තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. ඉතින් ඔන්න ජාතික ලොතරැයි මණ්ඩලේ නිධානය ගැන තමයි මේ විදිහට මතක් කරලා ලෑස්ති වෙන්නේ. මේ තමයි දන්න නිධානය ලොතරැයි පත. ඉතින් ජීවිත සිහින යථාර්ථයක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලය ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බවට සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදීත් මේ වන විටත් ඔබව ජයග්‍රාහකයෙකු කළ හමාරයි කියන දේ මුලින්ම මතක් කරන්න ඕනේ. ඉතින් මේ අවුරුදු මැයි මාසේ 29 වෙනි සිකුරාදා දවසේදී රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කන්ද උඩරටින් බිහි කරන්න ධන නිධාන ලොතරැයිය තුළින් ඔන ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබිලා තියෙනවා.
2: දශක 6කට වැඩි කාලයක් රටේම සංවර්ධනයට දායකත්වය ලබා දෙනවා කියන එක ලේසි පහසු කාරණයක් නෙමෙයි. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය සතියේ දින 7ේම දිනුම් අදින ධන නිධාන ලොතරැයිපත් අලෙවිය තුළින් ඍජුවම ඒකාබද්ධ අරමුදලටත් දායකත්වය සපයනවා. ඒ හරහා රටේ සංවර්ධන ක්‍රියාවලියට අපිත් දායකත්වය ලබා දෙනවා කියන විශේෂ කාරණාව කියන්න ඕනි. ඉතින් තවත් බලබල ඉන්න එපා. දකින තැනින් බලන තැනින් ධන නිධානය ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. මේ ජූනි මාසයේදී ඔබටත් හැකියාවක් තියෙනවා කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වෙන ගමන් සුපුරුදු තෑගිවලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කරගන්න. ජාතිය මහා ධන සම්පත ධන නිධානය ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනේ සැබෑ කරගන්න. ජීවිතයේ සිහිනේ වාසනාවේ ආශිර්වාදය අරගෙන ජාතික ලොතරැයි මණ්ඩලයත් සමඟ දිගින් දිගටම එකතු වෙලා ඉන්න.

පළමු හෝරාව මේ විදිහට අවසන් වෙන්නේ. අලුත් හෝරාවකට බලාපොරොත්තු ගොඩකුත් එක්ක යන්න තියෙනවා. රාත්‍රී 12 වෙනකන් අපිට වෙන් වෙලා තියෙන මේ රාත්‍රිය ඇත්තටම අපේ හදවත්වලට ලං වෙන රාත්‍රියක්. 89.1 89.3 ඔයා මේ අහගෙන ඉන්නේ අපේ හදවත්වලට කියාපුම ඒ සංඛ්‍යාත ඔස්සේ කතා කරන්න උත්සාහ කරන ආදරය ගැන. ජීවිතයේ තියෙන හැම කාරණාවක්ම මේ රාත්‍රියේදී සුපුරුදු පරිදි අපි බෙදාගමු. අපිට තවත් හෝරා දෙකක් වෙන් වෙලා තියෙනවා. කතා කරන්න මේ පැත්තට 0112 510 510ට, ඒ වගේ මේ පැත්තට WhatsApp මැසේජ් එකක් දාන්න 0718 893 893ට. ආදරය පිරුණු හදවත්වල ආදරණීය ලස්සන වචන ගොඩාක් එකතු වෙලා තියෙනවා. ඒ වචන එකිනෙක එකතු කරලා ඔයාට පුළුවන් මේ පැත්තට එවන්න. ආදරේ මතක් කරන්නේ දිගටම එකතු වෙලා ඉන්න. මෙහාගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: ගොඩ වෙන්න ගොඩ වෙන්න ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලි කොරෝනාගල් ටිකට් ටිකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් ටිකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
3: පිටරට උදවියමයි හිතේ. අනේ මලෙයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකො.
2: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
1: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
4: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න බෑ.
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
6: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas 5ema udeya 7ta. The welcome
2: show. අනුග්‍රහය.

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
2: 89.1 89.3 Supreme Radio.

0: ප්‍රියයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩි තහනිය නුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ.

0: අනුරාධපුරේ කියපු ගමම්ම අපිට මතක් වෙන්නේ හරිම ඓතිහාසික වටිනාකමක් නැහසිත. මම වෙන විදිහ පුංචි කතාවක් කියන්න ලෑස්ති වෙන්නේ. මේ ළඟදි දවසක අනුරාධපුරේ ගෑනු නමෙක් මට මැසෙන්ජර්වලට තික මැසේජ් එකක් එවලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි හසිත කතාව පටන් ගන්නෙ. අක්කේ, එයා මගේ හොඳම යාළුවා. මම එයාට නොකියන කිසිම දෙයක් නැහැ. අපි සමහර වෙලාවට කැම්පස් එකේ හිටියේ එකටමයි. ඒ හිටපු විදිහට ගොඩාක් කට්ටිය කිව්වේ අපි දෙන්න ආදරය කරනවා කියලා. ඇත්තටම වෙලාවකට මටත් හිතුණා නොදැනිම මං එයාට ආදරය කරනවාද කියලා. දවසක් මම රෑ තනියම කල්පනා කරා, ඇයි මම මෙයාට මෙහෙම හැමදේම කියන්නේ? මට මොකක්ද එයා ගැන තියෙන විශේෂත්වය කියලා. මට තේරුණා දෙයනේ, මමත් ඇත්තට මෙයාට ආදරය කරනවා නේද කියලා. එයාට මගේ හිතේ තියෙන ආදරය කියන්න හිතාගෙන මම පහුවෙනිදා හරි ආසාවෙන් කැම්පස් එකට යනවා. අපි දෙන්න හැමදාම හම්බ වෙන ඒ ගහගාවට මං හරි ආසාවෙන් යනවා. හැබැයි අක්කේ, නොහිතපු දෙයක් මං ඒ වෙලාවේ ඒ ගහ ළඟ දැක්කා. මං දැක්කා එයා හරිම ආදරෙන් තවත් ගෑනු ළමයෙක් එක්ක කතා කර කර ඉන්නවා. මම කල්පනා කරා මෙතෙන්ට යනවද නැද්ද, මේ වගේ ගොඩාක් දේවල් කල්පනා කරා. හැබැයි මම තීරණය කළා මං කතා කරන්න නැතුව හැරිලා යනවා කියලා. මං එදා හිතාගෙනම ගිය මගේ හිතේ තියෙන ආදරේ ඒ ආදරණීය පිරිමි ළමයට කියන්න. හැබැයි ටික දවසක් යනකොට මට ආරංචි වුණා අර හිටියේ එයාගේ ගෑනු ළමයා කියලා. ඉතින් මගේ හිතේ තිබ්බ ආදරේ හංගලා ඒ විදිහට මම තාමත් තියාගෙන ඉන්නවා. යාළුකම අස්සේ ආදරේ හොයපු මම තාමත් ඒ ආදරේට හිතින් ඒ විදිහටම ආදරය කරනවා. මේ කතාව කියුවට පස්සේ හසිත, මට තේරුණේ එකම එක දෙයයි. යාළුකම අස්සෙත් අපිට ආදරේ හම්බ වෙන්න පුළුවන්.
1: යාළුකමත් ආදරයත් අතර තනි වුණු මේ වගේ අය කොයිතරම් නම් මේ ලෝකේ ජීවත් වෙනවද? අපි අතරත් එහෙමයි.

0: Saturday weekend එක happening කරගන්න.
1: එතන බෙදාතොර ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැනට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Radio. Super Hits 20 with Hasita.
1: Happening evening drive එක.
0: Lead කරන.
3: ඔබ ඉන්නේ කොහෙද කියලා.
1: ඔරු කියනවා ඉතින් ඒ මාත් උඹලට ඔරු කියන්න බෑනේ.
3: ඔනි කර තරුවක් තමත් ඔනි කර තරුවක්.
1: Back to back සින්දු අහන්න.
2: Let's go.
0: Every weekday at 4 p.m. in Porto with Ashi Ali. The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
4: ජීවිතේ අපි මොන තරාතිරමක හිටියත් නෙපු මොන ලෙවල් එකක අපි හිටියත් අපි හැමෝටම ජීවිතේ තනි වෙන දවසක් එනවා නේද? තනිකම දරාගන්න අපිට සිද්ධ වෙනවා. ඒක කොතනදීද කියලා කියන්න දන්නේ නැහැ. ඊට කාටවත් දොස් කියලා වැඩකුත් නැහැ වෙලාවකට නේද? සීකරත් කියලා තියෙන අර දිවි ගෙවනා ටික දිනට ලොවේ තනිකම පමණක් තනියට වෙයි කියලා නේ.
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
2: The Welcome Show.
0: Supreme Radio.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: ඒ කාලේ ඉඳන් මේ කාලේ වෙනකන් කවුරු ඇහුවත් අපි කියන්නේ ලොතරැයි ලොව රජු කවුද කියලා ඇහුවොත් අපි කියන්නේ අනිවාර්යයෙන්ම මහජන සම්පත කියලා තමයි.
2: අනිවාර්යෙන් දැන් මහජන සම්පත කියපු ගමන් දැන් දශක ගණනාවක් තිස්සේ අපේ ඔළුවේ තියෙන දෙයක් තමයි ලොතරැයියක් කිව්වොත් එහෙම මතක් වෙන එකම ගණන තමයි මහජන සම්පත. උදාහරණයක් කියන්න කිව්වොත් අපි කියන්නේ මහජන සම්පත.
1: අනිවාර්යයෙන් මේකෙන් ඉතින් කියන්නේ ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත කියලා. ඉතින් ඔන්න මහජන සම්පත ගැන කතා කරනකොට කතා නොකර බැරි තව සම්පතක් ඉන්නවා හසිත. ඒ තමයි අද සම්පත කියලා කියන්නේ. මහජන සම්පත ගැන දැන් කතා කරනකොට අනිවාර්යයෙන්ම අද සම්පත ගැනත් කතා කරන්න ඕනේ. මොකද මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපීමෙන් අද සම්පත ජයග්‍රාහකෙන් තෝරාපත් කර ගන්නවා. ඉතින් ඒත් එක්කම මතක් කරන්න ඕනේ ත්‍යාග රටාව ගැන. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපීමෙන් රුපියල් 250,000 ක මුදල් තෑගිය උනාට අද සම්පත ලොතරැයි හරහා දිනා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම තමයි අවසාන අංක හතර ගැලපීමෙන් රුපියල් 50,000 ක මුදල් තෑගිත් ඔයාට අද සම්පත ලොතරැයි හරහා දිනා ගන්න පුළුවන් කමක් තියෙනවා.
2: අවසාන අංක තුන ගැලපීමෙත් ඔන්න රුපියල් 4,000 ක මුදලක් ඔයාට දිනා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අනෙකුත් සෙසු ත්‍යාග සමගින් අද සම්පත ලොතරැයි පත් හරහා ඔබට වැඩි වැඩියෙන් ත්‍යාග දිනා ගන්න හැකියාවක් තියෙනවා. මේ මතක් කිරීම තමයි අද වියදමට ගැලපෙනම අද සම්පත ඔයාලගින්ම තියාගන්න කියලා. ඉතින් වැඩි වැඩියෙන් මිලදී ගන්න ආරාධනා කරනවා. දෙකින් දිගටම ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලයත් සමඟ එකතු වෙලා ඉන්න කියලා.
3: මතකයන් ඔබේ සිතේ තබාගෙන
4: Dream Night Supreme Radio.

දෙවැනි හෝරාව මේ විදිහට ගත කරමින් ඉන්නේ. මේ දවස්වල අපිට තරහ, ඒ වගේම ඉවසීම, මේ හැම දෙයක්ම කියාදෙන තරමේ පාඩම් ජීවිතයට දකින්න අහන්න ලැබෙනවා. මේ දවස්වල දකින්න ලැබෙන කාරණාත් එක්ක හිතෙනවා, මිනිස්සු කොයිතරම් දරා ගැනීමක් ජීවිතේ කරන්න උත්සාහ කරනවද, කෙනෙක් දරා ගැනීම මොන මට්ටමකද තියෙන්නේ, මේ ආකාරයේ දේවල් අපිට තේරුම් ගන්න හැකියාවක් ලැබෙනවා. අද කාලේ කොයිතරම්නම් මේ දරා ගැනීම නිසා සීමාව ඉක්මවා ගින් ඔවුන් මරණය තෝරගන්නවද, ඒ වගේම මේ වගේ තවත් අයට ඔවුන් තමන්ගේ ඉවසීම පාලනය කරගන්න බැලුව මරණය කියන දේ අත්කරලා දෙනවද, මේ වගේ ගොඩාක් කතා අපි අද වෙනකොට අහනවා. කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා මේ ගැන. තරහ, ඉවසීම, මේ හැම දෙයක් එක්කම හරි සුන්දරව ගලාගෙන යන ඔලි ජීවිතයක් මේ තියෙන්නේ. අපි හැමතේම කලමනාකරණය කරගන්න දැනගන්න ඕනේ. ජීවිතයේ සුන්දරය කෙවන්න නම් ඔයා අනිවාර්යෙන්ම වාගේ ජීවිතේ කලමනාකරණය කරගන්න දැනගන්න ඕනේ. මේ උපදේශත් එක්ක මතක් කරන්නේ ආදරෙන් එකතු වෙලා ඉන්න 89.1 89.3 දිගට මහගෙන ඉන්න, මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාකිට වාර්තා තමන කෝටි 8 NLB දනඩිතහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙනවගයි.
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
4: එම මෙහෙම
5: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්
3: ඈ හැබෑවට
7: සතිය දවස් පහේම දවල් දෙකට
8: සින්දු කපේ විත් නිමේෂා.
9: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි වාල දන්නවනේ, මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි වාල දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
10: ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වනකලමු.
11: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහිත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයේහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
10: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
12: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: සමහර වෙලාවල් වලට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙච්චර දේවල් වෙලත් මේ මනුස්සයා ගලක් වගේ ඉන්නව නේද කියලා. ඇත්තටම සමහර මිනිස්සුන්ගේ දිහා බැලුවට පස්සේ අපිට හිතෙනවා මේ මනුස්සයාට චුට්ටක්වත් දුක හිතෙන්නේ නැත්ද? ඇත්තටම කිසිම විදිහකට හිතක් නැත්ද කියලත් සමහර වෙලාවල් වලට අපිට සමහර මිනිස්සු දැක්කාම හිතෙනවා හසිත. හැබැයි කවුරුත් නොදන්නව වුණාට ඒ කතාවත් හරියට මෙන්න මේ කවි පන්තිය වගේ. ඕනේ කාලෙට වැස්ස නැතුවම ටිකෙන් ටික මුල් යට ගියා. නියන් මහා සැඩ සුළං හමුවෙත් නොසැලී ඉන්නට හුරු වුණා. පාවෙලා යන වලාවකටත් දැටිව ඉන්න හැටි බලා හිතක් පපුවක් නැත්ද ඇහුවට පෙරවදන දන්නේ නෑ වැහිවලා.
1: මිනිස්සු කොයිතරම් කටුක කාල පහු කරනවද? මේ වෙනකොටත් ඒ අද්දකීම් ලබන අය අපිත් සමග මේ රාත්‍රියේදී සම්බන්ධ වෙලා ඇති. වෙලාවකට හිතා ගන්නත් අමාරුයි සමහර දේවල් මේ අය කොහොමද දරාගන්නේ කියලා. දරා ගැනීමේ සීමාව පැන්න මිනිස්සු මරණයෙන් පවා නිදහස හොයනවා. මේ දවස්වල මේ දරා ගැනීම, ඉවසීම, මේ ගැන හොඳ හොඳ පාඩම් කියලා දෙන තරමේ ඒ වගේ දේවල් අපිට අහන්න දකින්න ලැබෙනවා. ජීවිතයේ ගත කරන හැම තප්පරයක්ම ඉගැන්වීමක්. ඒ ගැන හොඳින් මතකයේ තබා ගන්න.

0: එම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් පොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට.
6: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
7: ආ කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
8: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
7: ආ සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේනේ. එහෙනම් සද්දෙ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
9: බෝරින් සන්දේ හැපෙන්නේ කරගන්න. ගැලපෙනම මියුසික් වයිබ් එක.
5: සුප්‍රීම් මියුසික් සන්දේ.
9: ඉනිදා උදේ 9ට.
8: ඊගෙන සර්.
10: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
6: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
5: The welcome show.
11: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave padana gannatu patan ganna satiya davas pahema ude 7ට.
5: The welcome show.
6: අනුග්‍රහය.
12: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
13: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
14: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
15: 89.1 89.3 Supreme Radio.

0: 91.1 89.3 සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට් නයිට්
1: අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයා ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: තුන්වෙනි හෝරාව ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් මේ දවස්වල හරි හරියට රටේ එක එක දේවල් සිද්ධ වෙන ගමන් තියෙන්නේ. ඉතින් මේ මතක් කරන්න ලෑස්සි වෙන්නේ ඩෙංගු කියන දේ ගැන. ඉතින් මේ දවස්වල කාලගුණයේ වෙනස් වීමත් එක්ක වැසිබර කාලගුණයක් පැවතුණා. ඉතින් මේත් සමග දැන් ඩෙංගු හිස ඔසවලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොටත් රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වෙනවා. ඉතින් අපේ වටපිටාව පවිත්‍ර කරගන්න අපි දැනගන්න ඕනේ නේද? ඉතින් මේ මතුරු කීටයන් බෝවන ස්ථාන අපි නිරන්තරයෙන් බලන්න ඕනේ. අපේ ගෙවත්ත අවට තියෙන ප්‍රදේශ සුද්ධ කරන්න අපි දැනගන්න ඕනේ. ඉතින් අපේ ආරක්ෂාව අපිටම තමයි සලස ගන්න වෙන්නේ. ඉතින් ඔයාගේ ප්‍රදේශයේ ඔයාට දකින තැන ඔයාට මේ මතුරු කීටයන් හැදෙන ස්ථාන තියෙනවා නම් ඔන්න ඔයාට පුළුවන් පිරිසිදු කරන්න. ඒක හොඳට මතකේ තියාගන්න. ඔයාගේ ආරක්ෂාව සලස ගන්න පුළුවන් ඔයාටම විතරයි.
1: අනිවාර්යයෙන්ම. ඒත් එක්කම හසිත ඔය කරනාවත් එක්ක තවත් මතක් කරන්න දේවල් බොහෝමයක් තියෙනවා. ඒ අතරින් දැන් ඩෙංගු වෛරස් එක මේ වෙනකොටත් වැළඳිච්ච කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අද උණ අඩුවේ හෙට උණ අඩුවේ අනිත්තට උණ අඩුවේ කිය බල බලින්නේ නැතුව විශේෂයෙන්ම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු ළඟට ගිහිලා ඒ අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න මතක තියාගන්න ඕනේ. ඒ වගේම තමයි මේ සමහර වෙලාවල් වලට හසිත මේ කාලයේදී ඔය වෛරස් ගොඩාක් දුරට ව්‍යාප්ත වෙන්න පටන් ගත්තට පස්සේ අත්බෙහෙත් වර්ග බොහෝමයක් එක එක්කෙනාගේ කීමට අපි පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඉතින් එහෙම පාවිච්චි කරන්නේ නැතුව වෛද්‍ය නිර්දේශයක් සහිත ඖෂධ වර්ග විතරක් මේ කාලය තුළ පාවිච්චි කරන්න කියන දේත් මතක් කරනවා. විශේෂයෙන්ම ගර්භණී කාන්තාවන් කුඩාම දරුවන් ඒ වගේම වයස්ගත පුද්ගලයින්ට මේ රෝගය වැළඳලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම විවේක සුවයෙන් ඉන්න ගමම්ම අවශ්‍ය වෛද්‍ය උපදෙස් සහය ප්‍රතිකාර හරියටම අකුරටම අරගන්න කියන දේත් මතක් කරනවා. මේ සියලු දේම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයක් කියන එකත් ඔයාලට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. එහෙමනම් ඉතින් මේ සියලු කාරණා කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා දිගටම ඔය විදිහට 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට් අහගෙන ඉන්න.

0: සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගයේ දිනාගත් නුවරඑළියේ ඉරන්ද පත්මකුමාර මහතා.
1: අයිවත් මම ඉරන්ද පත්මකුමාර. මං ආවේ නුවරඑළිය ඉඳලා. මටත් ගොවිසෙත දිනුමක් ලැබුණා. අද මං ඒ දිනුම ගන්න ආවා. සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා තයාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මං වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට්පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ. ඇත්තට මමත් විශ්වාස කරේ නෑ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මම විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණයක් ලබා දෙනවට.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලී, කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා, අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
4: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ, අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
3: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැළපෙන දාන්න. හරිද?
2: හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න
7: ලොව සුන්දරතම පාරාදීසේ
8: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම්ම යම් සත්‍චාරයක්.
7: Travel with Supreme.
8: සතිය දවස් පහේම
9: The Welcome Show අහන්න.
10: 89.1 89.3 Supreme Radio.

0: පුංචේ කතාවක් කියන්නදා. ගොඩාක් කිව්වේ කතා තමයි. හැබැයි මට හිතෙනවා මේ දේ අනිවාර්යම කියන්න ඕනේ කියලා. කෙනෙක්ගේ කාරුණික බව කොහොමද අපිට බලන්න පුළුවන් වෙන්නේ?
1: ඒ අය අපිට ඉඟියෙන් ඒ බව ඔප්පු කරනවා. සමහර අයගේ කාරුණික බව අපිට දැනෙනවා. අපි දකිනවා. ඉතින් අපිට පුළුවන් කෙනෙක් කාරුණිකයිද නැත්නම් සැරපරුෂයිද මේ විදිහට තීරණය කරන්න. ඉතින් මිනිසා කියන්නේ හරි පුදුමාකාර නිමැවුමක්. දෙයක් තේරුම් ගන්න පුළුවන්, දෙයක් තේරුම් ගන්න නැතුවත් ඉන්න පුළුවන්.
0: අනිවාර්යයෙන්ම දන්න අදහසද? අඬන මිනිස්සු එක්ක අඬන්න පුළුවන් නම් මතක තියාගන්න. ඔයාට තියෙන්නේ හරිම කාරුණික හදවතක්. ඒ වගේම ඔයා හරිම කාරුණිකයි. අඬන මිනිස්සුන්ව සනසවන්න පුළුවන් නම් එතන ඔයා හරිම සාර්ථකයි. මේ විදි දෙකෙන් එක විදිහකට හරි ඔයාට කෙනෙක්ගේ හිත හදන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ පුළුවන් හැම දෙයක්ම කරන්න උත්සාහ ගන්න. මොකද එහෙම වුණොත් ඔයාටත් පුළුවන් සුන්දර මනුස්සයෙක් විදිහට මේ ජීවිතේට සමුදෙන්න.
1: මාත් ආසයි එහෙම කරන්න. මිනිස්සු අඬනවා බලාගෙන මට ඉන්න හරි අමාරුයි. ඒ හැම කෙනෙක්ම සතුටින් hina වෙලා ඉන්න ඕනේ. මම දැකලා තියෙනවා මනිෂා ඔයත් ගොඩාක් සංවේදී වෙන අවස්ථා. හරි ඉක්මනින්. අපි සුන්දර මිනිස්සු යයි අපිටම කියාගන්න අයිතියක් නැහැ. නමුත් අපිට සමහර මිනිස්සු ආශ්‍රය කරද්දී ඔහු කොහොම අයෙක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් මිනිස්සුන්ට ඉරිසියා හිතෙන තරමට හැම අතින්ම නැතත් හදවතින් සුන්දර අයෙක් වෙන්න උත්සාහ කරන්න.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0118 89.3 89.3 WhatsApp කරන්න. මතක තියාගන්න, දෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
4: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
5: The welcome show.
1: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema udey hatata
5: the welcome show
4: anugrahaya
6: meltdol hisarathaya una semprathishyawa angapata vedanawa apahasu dina sadaha ikman sahalaya meltdol paracetamol visheshayaki
7: dengu maraantikai antikai denuwathwe walakalamo
4: obage gewatta pamanak nova ගේ වටා ඇති ජලය කලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
8: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
9: Supreme Radio, make a superior.

0: Fortuna, Supreme Radio.
1: හපනින් ඒවිනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
1: බොරු කියනවා ඉතින් මට කිව්ව උගලට බොරු කියන්න බෑනේ
4: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
1: back to back සින්දු අහන්න
5: let's go
0: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
6: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
7: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
8: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
9: ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
9: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
0: The Welcome Show. ඇහෙන අහන කතාතර රස කතා ඇහෙන පෑ තුන.
10: ජීවිතේ අපි මොන තරාතිරමක හිටියත් නෙපු මොන ලෙවල් එකක අපි හිටියත් අපි හැමෝටම ජීවිතේ තනි වෙන දවසක් එනවා නේද? තනිකම දරාගන්න අපිට සිද්ධ වෙනවා. ඒක කොතනදීද කියලා කියන්න දන්නේ නැහැ. ඊට කාටවත් දොස් කියලා වැඩකුත් නැහැ වෙලාවකට නේද? සීකරත් කියලා තියෙන අර දිවි ගෙවනා ටික දිනට ලොවේ තනිකම පමණක් තනියට වෙයි කියලා නේ.
0: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට The Welcome Show. 89.1 89.3 Supreme Radio.

0: දවසට අපිට ලැබිලා තිබුණු වෙලාව අවසන්. මේ රාත්‍රියේ අපි හරි ආදරණීය හොරතුනක් ගත කරා. අපි තවත් දවසකට බලාපොරොත්තු ඇතෝ තමයි මේ සමුගන්න ලෑස්ති වෙන්නේ. අපිට කතා කරලා ඉවරයක් කරන්න බැරි තරමේ මාතෘකාවක් තමයි ආදරය කියලා කියන්නේ. ඒ වගේම ඔයාගේ හදවතෙත් තියෙනවා කියලා දන්නවා. ඒ වගේම කියාගන්න බැරි සුන්දර කතාවක්, අසුන්දර කතාවක්, මේ හැම දෙයක්ම අපි ලෑස්ති අහගෙන ඉන්න තවත් දවසක. ඉතින් සතිය දවස් පහේම රාත්‍රී 7 ඉඳලා රාත්‍රී 10 වෙනකන් වෙන් වෙලා තියෙන මේ හොරා 3ට යලි දවසක එන්න කියලා ආරාධනා කරන ගමන් තමයි මේ යන්න ලෑස්ති වෙන්නේ.
1: ජීවිතය කියන්නේ හරි පුතුම දෙයක්. සමහර වෙලාවල් වලට අපි හිතනවා මට වැඩිය ජීවිතේ දුක් විඳින මිනිස්සු මේ ලෝකේ නෑ කියලා. සමහරක් වෙලාවල් වලට අපි හිතනවා මට වගේ සතුටක් තියෙන දේවල් අනිත් මිනිස්සුන්ට ලැබෙන්නේ නැති වෙනවා ඇති කියලා. ජීවිතය කියන්නේ අන්න ඒ වගේ දෙයක්. සතුට වගේම දුකත් අපේ ජීවිතයට පොදුයි. මේ ඕන දෙයක් බාර ගන්න අපි හරි ලස්සනට අපේ හිත හදාගෙන තියාගන්න ඕනේ. ආදරය කියන්නේත් ඒ විදිහේ සතුටයි දුකයි මිශ්‍ර වෙලා තියෙන හරි ලස්සන දෙයකට. අපි ආදරය හොයාගෙන යමු. තව ඉස්සරහට කතා කරන්න බොහෝමයක් දේවල් තියෙනවා ආදරය ගැන. එහෙමනම් අදට සමුගන්නක් ගිහිල්ලෙන්නක් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. මම මනිෂා.
0: සුබ රාත්‍රියක්. මම හසිත.

Sunavyai Eka, Sunavyai Tuna, Supreme Radio.

89.1 89.3 Supreme Radio.

89.1 Supreme Radio. Supreme Radio.

Sunnuvia in Ikea, Sunnuvia in Tuna. Supreme Radio.

89.1 89.3 Supreme Radio.

Korea Ituna Supreme Radio.

சொன்னவையாய் துண. சுப்ரீம் ரேடியோ.

89.1 Supreme Radio. Supreme Radio.

89.1 89.3 Supreme Radio.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ

சொன்னவையாய் துண சுப்ரீம் ரேடியோ.

89.1 89.3 Supreme Radio.

89.1 Supreme Radio.

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහදෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

රත්නමාලී ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ, සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගතසිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා.

අන්තරාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සමනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාරක අපල සියලු වසංගත රෝග දුරු වේවා, මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව. අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දෙනෙකුගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරු මිතුරෝ වෙති.

බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා

සිතේ බිය සහ සැකය දුරුකර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම්වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ

0: 89.1 89.3 දිවයින පුරා සිසාරා
1: කැඩෙන කැඩෙන වාරයක් පාසා ඉවසීමෙන් නැවතත් දැල වියන මකුළුවෙක් මෙන් ඔබේ ජීවිතේත් ඉවසීම ප්‍රගුණ කරගන්න සැනසිලිදායක සුබ දවසක් ඔබට ලැබේවි. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ එන්එල්බී සුබ දවසක්.
2: සුබ දවසක්
3: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තැඟි පැඩි වෙලා
2: අංක එකයි ලග්න එකයි
3: 100ක්ම ඔබ යකේ
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ අංක තුනට
2: 50000
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.